දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපි සහෘද හිතවතුන්ට තමයි මේ මතක් කිරීම. ලෝකයේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්නේ බොහොම ආදරෙන්. දයාව කරුණාව මෙත්සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණය කරන බලාපොරොත්තුවේ. ඒ නිසාම අපි නිරතුරුවම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳී ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනා කරනවා රැඳින් අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.

ඔබගේ මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 0777 3265 133 0771 5082

කතා කරන්න දුරකථන අංක 077 32 65 133 07 1 83 71 500

ඔබගේ මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 0777 3265 133 0771 8375

ජේසුනි, ඔබ ඉස්සර වෙලා ගායනය චාල්ස් තෝමස් සමඟ නුවන්දිග සේනාරත්න, ගී පදරචනය පෝල් ප්‍රනාන්දු පියතුමා, සංගීත අධ්‍යක්ෂණය ස්ටැන්ලි පීරිස්.

ගායනය චාල්ස් තෝමස් සමඟ නුවන් දිගසේ නරත්න. ඔබ මේ සවන් දෙන්නේ දිමුතු රේඩියෝ නාලිකාවටයි. ඔබ මේ සවන් දෙන්නේ දිමුතු රේඩියෝ නාලිකාවටයි.

ආදරය නැමැති සමීකරණය හමුවේ සියලු ප්‍රශ්න විසඳා ගත හැකිය. විද්වත් ජෝන් නෑෂ් එහෙම කියනවා. ආදරේ හොඳම සමීකරණය. හොඳ මෝසුව. ජේසුතුමා තමයි ප්‍රේමේ පරමාදර්ශය. ලුණු ආහාරය රස ගන්වන සේ දියවි වැයවි. ඕ එන්න දසත විසිරී සිටින ආදරයෙන් පිරුණු ඔබේ හැකියාව මුහු කරන්න. අපත් සමග එක්වන්න ආදරේ බෙදන්නට මේ දිමුතු රේඩියෝ

ඒක මොනතරම් අපිට ඔබට දැනෙන හදවතක් තියෙන අයට සංවේදීව දැනෙනවා ඇති. එහෙම සංවේදී ජීවිතවල ජීවිත කතාව ලියන්න එන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ

ඉබද රජනය සහ සංගීත නිර්මාණය ගරු මර්සිලින් ජයකොඩි පියතුමා, ගීත ගායනය කල්යාණී වංචනාත සමග සේවිනී රාජපක්ෂ, නව සංගීත අධ්‍යක්ෂණය සුදත් ප්‍රියශාන්ත.

අපි වහගෙන ඉන්න ආදරණීය සුවහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිළිණ කරන නැවුම් අධ්‍යක්ෂක. මේ අධ්‍යක්ෂක අපි ඔබට තිළිණ කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම තන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුන නිසා. අනේ ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඳගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බන සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

ඔබ මේ සවන් දෙන්නේ දිමුතු රේඩියෝ නාලිකාවටයි. දිමුතු රේඩියෝ අහන ඔබට මේ ළඟට දේව මාතා ප්‍රාර්ථනාව සමග එක් විය හැකියි.

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපේ සහෘද හිතවතුන්ට තමයි මේ මතක් කිරීම. ලෝකයේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්නේ බොහොම ආදරෙන්. දයාව කරුණාව මෙත් සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණය කරන බලාපොරොත්තුවෙන්. ඒ නිසාම අපි නිතරම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳී ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනය කරනවා රැඳින්න අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.

0: ගුවන් විදුලි නාලිකාවේ ප්‍රචාරය වන රෝස කුසුම දේවමාතාවන්ගේ නුවාණය ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම සඳහා ඔබටත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දිය හැක. විමසන්න ගරු අධ්‍යක්ෂ පියතුමා සුපුවත් ගුවන් විදුලි නාලිකාව දිමුතු පදනම පම්බල.
1: කතා කරන්න දුරකථන අංක 077 3265 133 071 83 71 582

ජේසුනි, ඔබ ඉස්සර වෙලා. ගායනය චාල්ස් තෝමස් සමග නුවන්දිග සේනාරත්න. ගී පද රචනය පෝල් ප්‍රනාන්දු පියතුමා. සංගීත අධ්‍යක්ෂණය ස්ටැන්ලි පීරිස්.

0: ගායනය චාල්ස් තෝමස් සමඟ නුවන් දිගසේ නරත්න. ඔබ මේ සවන් දෙන්නේ දිමුතු රේඩියෝ නාලිකාවටයි.
1: ඔබේ මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල. කතා කරන්න දුරකථන අංක 077 32 65 133

ඉඩෝරය නිමාමිය. ඉරිතැලී ගිය කාෂ්ටක වූ මිහි කතට අමාදහර ඇදහැලිනි බිඳුව බිඳුව. දහම් මිහිර හදපිනා මේරුසුවරෙක් කරයි දොරින් දොර පතුරුවා. පහන් කරන හද මඬල කන්කළු රස ගඟුල. ඕ ඒ වෙනකක් නොව ඔබ දිමුතු රේඩියෝව.

උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 0777 3265 133 0771 5082

රෝසකුසුම දේවමාතාවන්ගේ නුවානේ දිමුතු රේඩියෝ නාලිකාවේ ප්‍රචාරය කිරීම සඳහා ඔබත් ඔබගේ බැතිබරදායකත්වය ලබා දෙන්න. විමසන්න දිමුතු රේඩියෝ කරු අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල දුරකතනංක 0772-32-63-07-83-582. දිමුතු රේඩියෝ ඔබට නිරන්තර දේවමාතා ප්‍රාර්ථනාව සමග එක්විය හැකියි.

ඉඩෝරය නිමා විය. ඉරි තැලී ගිය කාෂ්ටක වූ මිහි කතට අමාදහර ඇදහැලිනි බිඳුව බිඳුව. දහම් මිහිර හදපිනා මියුරු සුවරෙක් කරයි දොරින් දොර අතුරුවා පහන් කරන හද මඬල කන්කළු රස ගඟුල ඒ වෙනකක් නොව ඔබ දිමුතු රේඩියෝව.

අපිව අහගෙන ඉන්න ආදරණීය සුවහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිරණ කරන නැවුම් අත්දැකීමක්. මේ අත්දැකීම අපි ඔබට තිරණ කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම ගන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුන නිසා. අන්න ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඬගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බල සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහ තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

0: නවදිනක අරුණැල්ල තන මත පිණි දියකර හැරියේ යම් සේද දුක කඳුල දුරු කළා. පණනලට නව අරුතක් ලබා දී ගෙවන්නට මේ දිවිය සපලත්වෙන්. හදට කතා කරනා මේ හඬ දිමුතු රේඩියෝවයි.
1: දිමුතු රේඩියෝ අහන ඔබට මේ ළඟට දේව මාතා ප්‍රාර්ථනාව සමග එක් විය හැකියි.

මේ මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 077 32 65 133

ඔබගේ මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 0977 3265 133

ලොවට සැරිසරන දිම්තුරේ දුවන ඔබට මෙලෙස දේව මාතා ප්‍රාර්ථනාව සමග එක් විය හැකියි.

රෝසකුසුම දේව මාතාවන් ගෙනවානේ දිමුතු රේඩියෝ නාලිකාවේ ප්‍රචාරය කිරීම සඳහා ඔබත් ඔබගේ මැතිබරදායකත්වය ලබා දෙන්න විමසන්න දිමුතු රේඩියෝ ගරු අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල දුරකථන අංක 0577 32 65 133 0771 83 72 582

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕන ජීවිතය පිළිබඳව කතා කරන්න හැමදාමත් අපි එක විදිහට ඉන්නේ නැහැ. පුංචි කාලේ ළදරුවෙක් විදිහට, ඊට පස්සේ ළමා අවදි, ඊට පස්සේ අපි එනවා අපේ තරුණ අවදියට. තරුණ අවදියෙන් පස්සේ අපි ජීවිතේ ගොඩක් දේ පසු කරමින් ආපු ගමනක කෙමෙන් කෙමෙන් අපි මැදිවියට පත්වලා, කෙමෙන් කෙමෙන් අපි මැදිවියට පත්වලා අපි යන්නේ ජීවිතේ අවසාන කාලයට. මේකට මහලු විය කියනවා. කොහොම කෙසේ වෙතත් මේ ආපු ජීවිත ගමනේදී අපිට බොහෝ දේ හමු වෙනවා, නැති වෙනවා, එකතු වෙනවා, වෙන වෙනවා. ආපු ගමනක් තියෙනවා, යන්න වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. කොහොම වුණත් මේ ගමනාන්තය දක්වා යන ගමනේදී අපිට බොහෝ දේ එකතු කරගන්න ලැබෙනවා. පුංචි පුංචි හිත්වල මොනතරම් බලාපොරොත්තු ඇද්ද? ඒ බලාපොරොත්තු කරපින්නාගෙන බලාපොරොත්තුවක් තඹ දොයිතුවකටත් මායිම් නොකරපු ආදරණීය අම්මා තාත්තා බලාපොරොත්තු අතර දරුවන්ව තනිකරුත්

ඒක මොනතරම් අපිට ඔබට දැනෙන හදවතක් තියෙන අයට සංවේදීව දැනෙනවා ඇති. එහෙම සංවේදී ජීවිතවල ජීවිත කතාව ලියන්න එන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

0: ඔබගේ මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 077 32 65 133
1: මීළඟට ශුද්ධ අන්තෝනි මුනිතුන්ගේ යාඥාවට ඔබට සවන් දිය හැක.
2: ආශ්චර්යමත් වූ ප්‍රාතිහාර්ය සිදු කරන්නානෙනි. ඉතා බල සම්පන්න වූ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුරේනි, ඔබ වහන්සේගේ මධ්‍යස්ථකමින් වැරදි මතවලින් ඇතිවන සියලු විපත් දුරවන්නේය. හදිසි මරණය ආරක්ෂා කරනු ලබන්නේය. යක්ෂයාගේ සියලු මායම්වලින් ගලවා ගනු ලබන්නේය. සොරා ගනු ලැබුවා වූද නැති වී ගියා වූද සියල්ල නැවතත් අයිතිකරුවන් වෙතට පුදුමාකාර ලෙස ළඟා කර දෙනු ලබන්නේය. හෘදයාංගම ප්‍රේමයෙන්ද ස්ථීර විශ්වාසයෙන්ද අද දින මම ඔබගේ සරණ පිහිට ඉල්ලා සිටීමට පැමිණියමි. ලක්ෂ සංඛ්‍යාත විශ්වාසකෙන් තම තමන්ගේ නැති වූ දේවල් ඔබ වහන්සේගේ මධ්‍යස්ථකමින් ආපසු ලබාගත් බව මම විශ්වාස කරමි. මා සන්තකෙන් ඈත් වී තිබෙන

0: නිසා මම මහත්සේ සිත් තැවලට පත්ව සිටිමි. ඔබ වහන්සේගේ මධ්‍යස්ථ පිහිට උපකාරයෙන් එය මට නැවත ලබා දුන මැනව. මහත් වූ ආශ්චර්ය අද්භූත සිද්ධ කරන්නා වූ ශුද්ධ වූ අන්තෝනි මුනින්ද්‍රේනි, විශ්වාසයෙන් යුක්තව මම අද දින මෙම පිහිට උපකාරය ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ මධ්‍යස්ථ ක්‍රමින් අපගේ ඉල්ලීම් දානය කරන දෙවියන් වහන්සේට නිතර ප්‍රශංසා වේවා, වන්දනාවත් ගෞරවයත් අත් වේවා. ආමෙන්.
1: ඔබේ සවන් දුන්නේ ශුද්ධ අන්තෝනි මුනිතුන්ගේ විශේෂ ආඥාවකටයි. ඔබ සැමට ජේසු පිහිටයි.

0: දිමුතු රේඩියෝ කිතුණුගී වැඩසටහන සඳහා ඔබටත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දී හැකිය. විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල. කතා කරන්න දුරකථන අංක 077 32 65 133 07 81 71 582.
1: ජීවිත ගංගාවේ හමුවෙන ගල්පර හමුවේ නොනැවතී ඉදිරියට යන්නට සවිය දෙන නද විහිර දිමුතු රේඩියෝයි.

0: ගුවන් විදුලිනාලිකාවේ ප්‍රචාරය වන රෝස කුසුම දේවමාතාවන්ගේ නුවාණය ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම සඳහා ඔබටත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දිය හැක. විමසන්න ගරු අධ්‍යක්ෂපියතුමා, සුපුවත් ගුවන් විදුලිනාලිකාව දිමුතු පදනම පම්බල.
1: කතා කරන්න දුරකථන අංක 077 32 65 133, 071 83 71 582.
2: මේ ලෝකය මීට වඩා සුන්දර තැනක්, යහපත් තැනක් බවට පත්වෙයිද? ඒ වගේම බයිබලය කියවන්නන් සහ බයිබලය නොකියවන්නන් අතර පවතින වෙනස කුමක්ද?
1: මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතට මීළඟට ඔබට සවන් දිය හැකියි.
2: වර්තමානයේ ඉතාම සංකීර්ණ ජීවිත ගත කරන අපට ඇත්තටම බයිබලයෙන් ලබාගත හැකි මඟ පෙන්වීම කුමක්ද? අර වර්තමානයේ තරුණ තරුණියන්ගේ භාෂාවෙන් කියනවා නම් බයිබලය කියලා කියන්නේ බයිලයක්ද? එතර මේ වගේ විවිධාකාරී පැතිකඩයන් තමයි අපි මෙම සාකච්ඡා මාලාවෙන් විචාරශීලී විදිහට, ඒ වගේම ඉතා පුළුල් විදිහට, ඒ වගේම ඉතාම විද්‍යාත්මක ආකාරයෙන් සලකා බැලීමට අපේක්ෂා කරන්නේ. ඒ තුලින් අපගේ ජීවිත වඩා යහපත් කර ගැනීම, වඩා අර්ථවත් කර ගැනීම සහ වඩා ආනන්දජනක කර ගැනීමට අපි මේ සාකච්ඡා මාලාවෙන් ප්‍රයත්නයක් දරනවා. අපි හැමදෙනාගේම යහපත අභිවෘද්ධිය සහ අධ්‍යාත්මික ප්‍රගතිය උදෙසා.
1: ඔබ ඒ

0: සවන් දුන්නේ මාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි.
1: රිදී බලා ගැබින් නැගෙන කුමරි කවුරුද? ගීපද රචනය සහ සංගීත නිර්මාණය ගරු බර්සිලින් ජයකොඩි පියතුමා. ගීත ගායනය කල්යාණී වංශනාථ සමග සේවිනි රාජපක්ෂ. නව සංගීත අධ්‍යක්ෂණය සුදත් ප්‍රියශාන්ත.

0: ගුවන් විදුලි නාලිකාවේ ප්‍රචාරය වන රෝස කුසුම දේවමාතාවන්ගේ නුවාණය ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම සඳහා ඔබටත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දිය හැක. විමසන්න ගරු අධ්‍යක්ෂ පියතුමා සුපුවත් ගුවන් විදුලි නාලිකාව දිමුතු පදනම පම්බල.
1: කතා කරන්න දුරකථන අංක 077 3265 133 07 1 83 71 582.

0: ඊළඟට ශුද්ධ අන්තෝනි මුනිදුන්ගේ යාඥාවට ඔබට සවන් දිය හැක.
1: ආශ්චර්යමත් වූ ප්‍රතිහාරය සිදු කරන්නානෙනි. ඊතා බල සම්පන්න වූ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුරේනි, ඔබ වහන්සේගේ මධ්‍යස්ථකමින් වැරදි මතවලින් ඇතිවන සියලු විපත් දුරවන්නේය. හදිසි මරණය ආරක්ෂා කරනු ලබන්නේය. යක්ෂයාගේ සියලු මායම් වලින් ගලවා ගනු ලබන්නේය. සොරා ගනු ලැබුවා වූද නැති වී ගියා වූද සියල්ල නැවතත් අයිතිකරුවන් වෙතට පුදුමාකාර ලෙස ළඟා කර දෙනු ලබන්නේය. හෘදයාංගම ප්‍රේමයෙන්ද ස්ථීර විශ්වාසයෙන්ද අද දින මම ඔබගේ සරණ පිහිට ඉල්ලා සිටීමට පැමිණියමි. ලක්ෂ සංඛ්‍යාත විශ්වාසකෙන් තම තමන්ගේ නැති වූ දේවල් ඔබ වහන්සේගේ මධ්‍යස්ථකමින් ආපසු ලබාගත් බව මම විශ්වාස කරමි. මා සන්තකෙන් ඈත් වී තිබෙන

0: නිසා මම මහත්සේ සිත් තැවලට පත්ව සිටිමි. ඔබ වහන්සේගේ මධ්‍යස්ථ පිහිට උපකාරේ එය මට නැවත ලබා දුන මැනව. මහත් වූ ආශ්චර්ය අද්භූත සිද්ධ කරන්නා වූ ශුද්ධ වූ අන්තෝනි මුනින්ද්‍රේනි, විශ්වාසයෙන් යුක්තව මම අද දින මෙම පිහිට උපකාරයේ ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ මධ්‍යස්ථ ක්‍රමින් අපගේ ඉල්ලීම් දානය කරන දෙවියන් වහන්සේට නිතර ප්‍රශංසා වේවා, වන්දනාවත් ගෞරවයත් අත් වේවා. ආමෙන්.
1: ඔබේ සවන් දුන්නේ ශුද්ධ අන්තෝනි මුනිඳුන්ගේ විශේෂ ආඥාවකටයි. ඔබ සැමට ජේසු පිහිටයි.

0: ගුවන් විදුලි නාලිකාවේ ප්‍රචාරය වන රෝස කුසුම දේවමාතාවන්ගේ නුවාණය ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම සඳහා ඔබටත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දිය හැක. විමසන්න ගරු අධ්‍යක්ෂ පියතුමා සුපුවත් ගුවන් විදුලි නාලිකාව දිමුතු පදනම පම්බල.
1: කතා කරන්න දුරකථනංක 077 32 65 133 071 83 72.

ජේසුනි ඔබ ඉස්සර වෙලා. ගායනය චාල්ස් තෝමස් සමඟ නුවන්දිග සේනරත්න. ගී පදරචනය පෝල් ප්‍රනාන්දු පියතුමා. සංගීත අධ්‍යක්ෂණය ස්ටැන්ලි පීරිස්.

0: ගුවන් විදුලි නාලිකාවේ ප්‍රචාරය වන රෝස කුසුම දේවමාතාවන්ගේ නුවාණය ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම සඳහා ඔබටත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දිය හැක. විමසන්න ගරු අධ්‍යක්ෂ පියතුමා සුපුවත් ගුවන් විදුලි නාලිකාව දිමුතු පදනම පම්බල.
1: කතා කරන්න දුරකථන අංක 077 3265 133 071 83 71 582

නවදිනක අරුණැල්ල තන මත පිණි දියකර හැරියේ යම් සේද දුක කඳුල දුරු කළා. පණනලට නව අරුතක් ලබා දී ගෙවන්නට මේ දිවිය සපලත්වෙන්. හදට කතා කරනා මේ හඬ දිමුතු රේඩියෝවයි.

රෝසකුසුම දේවමාතාවන්ගේ නුවානේ දිමුතු රේඩියෝ නාලිකාවේ ප්‍රචාරය කිරීම සඳහා ඔබත් ඔබගේ බැතිබරදායකත්වය ලබා දෙන්න විමසන්න දිමුතු රේඩියෝ ගරු අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල දුරකථන අංක 0772-63-133-071-83-582 දිනක රේඩියෝ සේ ඉරුම දින පූජායාගයට මෙතෙන් සිට සමන් දිය හැකිය.

0: Bir anan geydi putre anan geydi çüdhat me anan geydi namin.
1: Amin.
0: Abge Swamin vane Jesus Christun vahan sege vara prasadya devi piyanan gey premya. Şuddat menan gey sahabagi kamat. Obesiyelu dena samag pavativa.
1: Obes samag pavativa.
0: Premantini Jumanu Swamin vahan sege namin. Obesiyelu dena vadarin sadarin. Mimadive puja yagete piliganna atara. ස්වාමින් වහන්සේ අපිව පසුතැවිල්ලකට කැඳවනවා මේ දිව්‍ය පූජා යාගයට වඩා සුසුස් ලෙසින් සහභාගී වීම සඳහා එසේනම් අපෙන් සුදු සභාවත් ස්වාමින් වහන්සේත් බලාපොරොත්තු වෙන මේ ගමන අපි පැමිණ තිබෙනවද එසෙත් නැත්නම් අපෙන් බොහෝ දේ අතපසු වී තිබෙනවාද කියලා පසුතැවිලි හදවතකින් යුක්තව අපෙන්ම අපි විමසා බලමු. Siyelu balti deviyan vahan set.

0: අපි යඥා කරමු. කරුණාබරිත වූ දෙවි ස්වාමිනී, සකල යහපතානන් වන පියාණනි, උපවාසයෙන්ද යාඥාවෙන් හා ධර්ම ක්‍රියාවන් මගින්ද පාපේ හා ස්වාර්ථේ බැමිවලින් මිදීමට ඔබ අපට මඟ පෙන්වන සේක. අපේ අදමිටු බව අපි පිළිගනිමු. අපේ පව්බර අපි උසුලා ගනිමු. අපේ දුර්වලකම ගැන අප සිත් කලකිරෙන විට ඔබගේ දයාබර වරමින් අප දිරිගැන්ව මැනව උත්ථානයේ ආනන්දයේ කරාද අප ගෙන ගිය මැනව. මිකිදේව භාශුද්ධාත්මනන් සමග එක්ම දිවන වැඩ සිටින්නා වූ රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රෝ අපගේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා.
1: ආමෙන්.
2: නික්ම යාම පොතෙන් උපුටාගත් කොටසකි. මෝසෙස් තම මාමණ්ඩියා වූ මිදියන්හි පූජක තැනවන ජිත්‍රෝගේ එළු බැටළු පට්ටි රැකබලා ගනිමින් සිටියේය. ඔහු ඒ පට්ටි පාලුකරය හරහා දක්කාගෙන ගොස් හොරේබ් නම් දෙවියන් වහන්සේගේ කන්දට පැමිණි කල සමිදානන් වහන්සේගේ දූතයා පඳුරක් මැගින් නැගුණු ගිනි ජාලාවක් ආකාරයෙන් ඔහුට දෘශ්‍යමාන විය. ඔහු බැලූ විට පඳුර ගින්නෙන් ඇවිලී ගිය නමුත් එය නොදැවෙන බව දුටුවේය. මෝසෙස්, මේ පුදුමයකි, මම දැන් ඊට ලං වී පඳුර නොදැවෙන්නේ මන්ද කියා බලමි. තමාටම කියා ගත්තේය. ඔහු ඒ බලන පිණිස ඊට ලංවන බව සමිදානන් වහන්සේ දුටු විට දෙවියන් වහන්සේ පඳුර මැදින් මෝසෙස් මෝසෙස් කියා ඔහුට හඬ ගැසූසේක. ඔහුද මම මෙහියයි කීවේය. එවිට දෙවියන් වහන්සේ කතා කොට මෙතැනට ලං නොවන්න, නුඹේ පාදවලින් වහන් ගලවා දමන්න, නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියකැයි වදාළසේක. තව දුරටත් උන්වහන්සේ කතා කරමින් නුඹේ පියාගේ දෙවියන් වහන්සේ මමය. ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද, ඊසක්ගේ දෙවියන් වහන්සේද, ජාකොබ්ගේ දෙවියන් වහන්සේද මමයයි වදාළසේක. මෝසෙස්ද දෙවියන් වහන්සේගේ මුහුණ දෙස බැලීමට බිය වූ බැවින් තම මුහුණ වසා ගත්තේය. සමිදානන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළසේක. මිස්රයේ සිටින මාගේ සෙනගගේ දුක්ඛිත තත්වය මම දුටු වෙමි. ඔවුන්ගේ විදායකයන්ට විරුද්ධව නගින මොර ගැසීමට මම සවන් දුනිමි. ඔවුන්ගේ දුක් වේදනා මම හොඳින් දනිමි. මිස්ර ජාතීන්ගේ අතින් ඔවුන් මුදා ඒ රටින් ඔවුන්ව පිට කරවා සාරවත් විශාල දේශයකට කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට, එනම් කානානි වරුන්ගේ හා හීති වරුන්ගේද, අමෝරි වරුන්ගේ හා පෙරෙස්සි වරුන්ගේද, හීවි වරුන්ගේ හා ජෙබේසි වරුන්ගේ දේශයට ඔවුන් පමුණුවාලීම සඳහා මම බැස ආවෙමි. එවිට මෝසෙස් දෙවියන් වහන්සේට කතා කොට, එසේනම් මා ඊශ්‍රායෙල් සෙනග වෙත ගොස් නුඹලාගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ මා නුඹලා වෙත එවූසේකැයි කීවිට, ඔවුන්ද උන්වහන්සේගේ නම කුමක්දැයි මාගෙන් අසන කල මම ඔවුන්ට කුමක් කීවෙමින්ද ඇසීය. උන්වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, මම වනාහි ස්වයම්භූ තැනන් වහන්සේ වෙමි. ස්වයම්භූ තැනන් වහන්සේ ඔබ වෙත මා එවූසේකැයි නුඹේ ඊශ්‍රායෙල් ජනයාට කිව යුතුයැයි වදාළසේක. තව දුරටත් ඔවුන් වහන්සේ මෝසෙස්ට කතා කරමින් මෙසේ වදාළසේක. ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද, ඊශාක්ගේ දෙවියන් වහන්සේද, ජාකොබ්ගේ දෙවියන් වහන්සේද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවි සමිදානන් වහන්සේ ඔබ වෙත මා එවූසේකැයි කිව යුතුය. සදහටම මෙය මාගේ නාමය වේ. මතු සියලු පරම්පරාවෝ මේ නාමයෙන් මට ආමන්ත්‍රණය කරයි. දේව වචනය නම් මෙසේය.
3: දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
1: ඔබගේ පිළිතුර සමිතානෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණයි.

ආත්මය සමිඳුන් පසසන්න. හදපත්ලෙන්ම එතුමන්ගේ ශුද්ධ නාමය පසසන්න. මාගේ ආත්මය සමිඳුන් පසසන්න. එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න.

මාගේ සියලු පාප කමා කරනසේක. මාගේ සියලු රෝග සුව කරනසේක. මාගේ ජීවිතය පාතාලයෙන් මුදාලනසේක. ප්‍රේමය හා දයාව නැමැති කිරුලෙන් මා සරසනසේක.

කරන ලෙස ක්‍රියා කරන සේක. පීඩිතයන්ට එතුමානෝ යුක්තිය ඉටු කරන සේක. සමිධානෝ ස්වකීය මාර්ග මෝසෙස්ටත් තම බලවත් ක්‍රියා ඊශ්‍රායෙල් සෙනගටත් දැක්වූ සේක.

දයාවෙන් පරිපූර්ණය. වහා නොකිපෙන සුළුය. අතිශයින්ම කරුණාවන්තය. මන්ද පොළවට ඉහලින් අහස උස්ව තිබෙන්නාක් මෙන් එතුමානන් කෙරෙහි කරුපිය පාන අයට එතුමානන්ගේ කරුණාව ඉමහත්ය.

0: පාවුලතුමන් විසින් කොරින්තිවරුන්ට ලියන ලද පළමු හසුනෙන් කොටසකි. සහෝදරවරුනි, අපේ පියවරුන්ට කුමක් වේදැයි ඔබට මතක් කර දීමට මම කැමැත්තෙමි. ඔහු සියල්ලෝම වලාකුලක මඟ පෙන්වීම ලැබූහ. ඔහු සියල්ලෝම රතු මුහුදින් එතර වූහ. සියල්ලෝම වලාකුලකද රතු මුහුදෙහිද මෝසෙස් සමග සහභාගී වීමට බෞතිස්මය ලැබූහ. සියල්ලෝම එකම අධ්‍යාත්මික ආහාරය අනුභව කළහ. එකම අධ්‍යාත්මික පෑන් පානය කළහ. ඔවුන් පානය කළේ ඔවුන් කැටුව ගිය දේව පර්වතයකිනි. ඒ පර්වතය නම් ක්‍රිස්තුන් වහන්සේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට දෙවියන් වහන්සේට ප්‍රසන්න වීමට නොහැකි විය. එපෙවින් ඔවුහු කාන්තාරයේදී විනාශ වූහ. ඔවුන් නපුරු දෙසට ඇලුම් කළාක් මෙන් අපත් නපුරු දෙසට ඇලුම් නොකරන පිණිස මේ සියල්ල සිදු වූයේ අපට පාඩමක් වශයෙනි. ඔවුන්ගෙන් සමහරෙකු මැසිවිලි කීවාක් මෙන් මැසිවිලි නොකියන්න. මැසිවිලි කීමෙන් ඔවුහු මාරයා විසින් විනාශ කරනු ලැබූහ. මේ සියල්ල ඔවුන්ට සිදු වූයේ පාඩමක් වන පිණිසය. ඒවා ලියන ලද්දේ යුකාන්තයට පැමිණ සිටින අපට අනතුරු ඇඟවීමක් වශයෙනි. තමා ස්ථීරව සිටින්නේ යැයි සිතන්නා නොවැටෙන ලෙස පරිස්සම් වන්න. දේව වාක්‍ය මෙසේය.
1: දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
0: සුපවත් චයනද

එවක් පටන් ජේසුස් වහන්සේ දේශනා කරන්නට පටන්ගෙන මනස්ථාපනය වන්න ස්වර්ග රාජ්‍ය අසන්න කීය.

0: ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා.
1: ඔබ සමගද වනසේක්වා.
0: සුවිශේෂ කළ උක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය.
1: ස්වාමිනි, ඔබ වහන්සේට මහිමය වේවා.
0: ලූක් 13 පරිච්ඡේදයේ 1 වගන්තියේ සිට 9 වගන්තිය දක්වා. සමහරෙක් ජේසුස් ස්වාමින් වහන්සේට කතා කොට පිලාත් විසින් ගලීලයන් මරා ඔවුන්ගේ ලේ ඔවුන්ගේම යාග සමග මිශ්‍ර කළ අන්දම දැන් වූහ. උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, ඒ ගලීලයන් එබඳු විපතක් වින්ද බැවින් ඔවුහු අන් හැමට වඩා පාපී වූහයි ඔබ සිතන්නහුද? එසේ නොවේයි මම ඔබට කියමි. පසුතැවි සිත් හරවා නොගත්තොත් ඔබ හැමද එසේම විනාශ වන්නෝය. සිලෝවම්හි බලකොටුව වැටි ඊට යටවී මල 18 දෙනා ජෙරුසලමෙහි විසූ අන් හැමට වඩා දුෂ්ට වූහයි ඔබ සිතන්නහුද? එසේ නොවේයි මම ඔබට කියමි. පසුතැවිලි වී සිත් හරවා නොගත්තොත් ඔබ හැමට වන්නේ මේ විපතමැයි වදාළසේක. උන්වහන්සේ උපමාවක් වදාරමින් එක් මිනිසෙක් මිදිවත්තෙහි වැඩුණ අත්තික්කා එක් මිනිසෙකුගේ මිදිවත්තෙහි වැඩුණු අත්තික්කා ගසක් විය. ඔහු ඒ ගසේ ගෙඩි සොයා ආවේය. එහෙත් කිසිවක් සම්බ නොවිය. එවිට ඔහු උයන් ගොව්වාට කතා කරමින්, බලන්න දැන් අවුරුදු 3ක්ම මේ අත්තික්කා ගසේ ගෙඩි සොයා ආනමුත් කිසිවක් සම්බ නොවිය. ගස කපා දමන්න එය පොළොවට බරක්ව තිබිය යුත්තේ මන්දැයි කීය. ඔහු උත්තර දෙමින්, ස්වාමිනී, එය වටකර හාරා පෝර දමන පිණිස මේ අවුරුද්දත් තිබුණාවේ. ඉන්පසු ඵල දැරුවොත් හොඳය, එසේ නැත්නම් එය කපා දැමීමට පුළුවනැයි පැවසීයයි වදාළසේක. සම්විධානන්ගේ ප්‍රේමී හා ගැලවීමේ සුබ අස්න එසේය.

මා ප්‍රිය ආදර ප්‍රේමවන්තිනි, අද දවසේ දේව ප්‍රකාශන හරහා විශේෂයෙන්ම සුද්ධ වූ සුවිශේෂය හරහා දිව යන ප්‍රධාන තේමාවක් හැටියට අපට ගන්නට පුළුවන් වන්නේ, ස්වාමින් වහන්සේ මේ කාලය තුල විශේෂයෙන්ම ආධ්‍යාත්මික ඵලදායිත්වයකට අපව කැඳවන වගයි. අප වර්තමානයේ බෙහෙවින් භාවිත කරන වචන දෙකක් තමයි මේ ඵලදායිත්වය හා ධනාත්මක චින්තනය. බොහෝ විට අද සමාජයේ ඒ භාවිතා කරනු ලබන්නේ හුදෙක් භෞතික ලෞකික තලයක වුවද, ස්වාමින් වහන්සේ අපට අභියෝග කරන්නේ මේ ලෞකික භෞතික තලයට එහා ගිය තාවකාලික දෙයක් නැව සදාකාලික දෙයක්, දිකටම රඳා පවතින දෙයක් කෙරෙහි අපව යොමු කරන්නටයි. අනේ නිසා තමයි ස්වාමින් වහන්සේ පවතින ඵලයක් ගැන ජොම්තුමාගේ සුවිශේෂයේ

කරන අයට සිදුවන දේ ගැන තමයි අද සුදු සුවිශේෂය අපට මතක් කර දෙන්නේ. උන්වහන්සේ උපමාවක් වදාරමින් කියනවා, එක මිනිසෙක් හිටියා, ඔහුට මිදිවත්තක් තිබුණා, ඒ මිදිවත්තේ අත්තික්කා ගසක් තිබුණා. පුරා අවුරුදු 33ක් තිස්සෙම මේ උයනේ අයිතිකාරයා යනවා ඵල හොයන්නට, ගසේ ගෙඩියක් හොයන්නට. මොකද වෙන්නේ, අවුරුදු 3ක් තිස්සේ ඔහුට ඵල ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මේ උයන් ගොව්ව අමතලා කියනවා, මේක කපලා දාන්න ඇති වැඩක් නැහැ, ඵල නොදරන ගහක් මහ පොළවටත් බරක්, ඒ නිසා මේක කපලා දාන්නට කියලා. ඊට පස්සේ අපි දන්නවා මේ උයන් ගොව්ව මැදිහත් වෙලා තව අවුරුද්දක් ඉල්ල ගන්නවා, පෝර දාලා වතුර දාලා සස්ත්‍රික කරලා ඵල දරන්නට ඉඩ සලසන්නට. මේ පිළිබඳව අපි පස්සේ කතා කරමු. ඒ වගේම මේ උපමාව ගැන මෙනෙහි කරද්දී මට ස්වාමින් වහන්සේගේ තවත් වචනයක්, සිද්ධියක් මතක් වුණා. මේ අත්තික්කා ගසක් සම්බන්ධවම සුදව් ලූක්තුමා උන්වහන්සේගේ සුවිශේෂය 13 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ සිට අපට සමාවෙන්න, මාක්තුමාගේ සුවිශේෂ 11 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියේ අපිට මෙසේ ප්‍රකාශ කරනවා. බෙතානිය පහු කරගෙන ස්වාමින් වහන්සේ ජෙරුසලමට යද්දී උන්වහන්සේට බඩගිනිනවා. එතකොට උන්වහන්සේ අත්තික්කා ගසක් දකිනවා. මේ අත්තික්කා ගස ළඟට උන්වහන්සේ ගමන් කරනවා, ගෙඩියක් කන්නට පුළුවන් වේදෝයි කියලා. කොළ පිරීලා තිබුණත්, කොළ තිබුණත් ඵල නැති ගසක් උන්වහන්සේ දැකලා කියනවා, මින් ඉදිරියට කවදාවත් කිසිම කෙනෙක් මේ ගසෙන් ඵල භුක්ති නොවිදිත්වායි කියලා උන්වහන්සේ මේ ගසට සාප කරනවා. මොකද වෙන්නේ, පහුවෙන්දා නැවතත් ශ්‍රාවකයන් සමග මේ පාරේ ගමන් කරද්දී ශ්‍රාවකය දකිනවා, සහ මුලින්ම මේ ගහ මැරිලා වියලිලා ගිහිල්ලා. ප්‍රේමවන්තේනි, මට මේක කියවද්දී පොඩි චකිතයක්, ප්‍රහෙලිකාවක් ආවා. ඒ තමයි මෙතනදී කියනවා, එදා ඒ ගහේ කොළ නොතිබුණේ මොනවා නිසාද? එය අත්තික්කා වාරය නොවුණු බැවිනි කියලා. පැහැදිලිවම ඒ වචනය ප්‍රකාශ කරනවා. ඒ අත්තික්කා වාරය නැති නිසා තමයි ඵල නොදැරුවේ. නමුත් ස්වාමින් වහන්සේ අසාධාරණ දෙයක් කළාදෝ කියන චකිතයක් මට මතුණා. මම යාඥාව තුල ස්වාමින් වහන්සේගෙන්ම විමසුවා. හරියට ඒ දවස ඇතුළතම ලස්සන අත්දැකීමක් මට ලැබුණා. ඒ තමයි ස්වාමින් වහන්සේගේ වචනේ තුලින්ම, එනම් සුදව් පාවුලුතුමාගේ පොතේ තිබති වරුන්ට ලියු හසුනේ, දෙවෙනි හසුනේ 4 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි වගන්තියේ මම මේ වචන කියෙව්වා. දේව වචනේ දේශනා කරන්න කලටත් අකලටත් දේශනා කරන්න, කලටත් අකලටත් එහි නිරතවන්න කියලා. එතකොට මෙතන ඒ ප්‍රශ්නෙට මගේ මනසේ මතුවන ඒ සැකයට පිළිතුරක් උන්වහන්සේ දෙනවා. කලටත් අකලටත් අපි දෙවියන් වහන්සේගේ වචනයේ නිරත වෙන්නට ඕනා. දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කරන්නට, උන්වහන්සේගේ වචනේ ජීවත් වෙන්නට, උන්වහන්සේගේ වචනේ ජීවත් කරවන්නට, අන් අයට උගන්වන්නට අපි මේ අපගේ කාලයේ ශ්‍රමය, අපගේ හැකියාවන් ආයෝජනය කළ යුතු බව ස්වාමින් වහන්සේ මට ඉඟි කළා මේ වචනේ තුලින්. අපි ඵල දරන්නට නම් මෙන්න මම ඔබට යතුරු කීපයක්, නැත්නම් රහස් කීපයක් දේව වචනේ ආලෝකයෙන්ම ඔබ සමග බෙදා ගන්නම්. ගීතාවලියේ හරිම ලස්සන පද පෙළක් පළවෙනි ගීයේ 2 වෙනි පදයේ සිට මෙසේ කියනවා, සමිඳුන්ගේ වචනයෙහි ප්‍රීති ප්‍රමුදිත වන දිවා රෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්ත වන්නේය.

0: ඔහු ඇලදොල අද්දර සිටුවා ඇති නියම කලට පළදරන කොළ පරවී නොයන ගසකට සමානය. ඔහු කරන සැමදේ සරුසාරවේ. අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ ඒ පළදායීත්වයේ, මම කිව්වා වගේ අප කරන දේවල් සියල්ල සරුසාර වීම තමයි අපි හැමගේම අපේක්ෂාව. එහෙමනම් එහි රහස වන්නේ මොකක්ද? ස්වාමින් වහන්සේගේ වචනයෙහි ප්‍රබුද්ධිත වෙමින් ඒ දිවාරෑ දෙකී භාවනා කරන්නට අපට උන්වහන්සේ කියා දෙනවා. එසේ කරන අයගේ ඒ ඵලදායිත්වය. එතකොට මෙතනදි කියනවා නියම කලට ඒ වගේ කෙනෙක් ඵල දරනවා, ඔහුගේ ජීවිතේ සියල්ල සරුසාර වෙනවායි කියලා. බලන්න අපි නමෝමරිය කියනවා, ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයන් ජේසුස් ආශිර්වාද ලද්දා උමේ. බලන්න මරියාවන් එවන් වාසනාවක් ලැබුවේ ඒ ඵලය තමගේ කුසෙහි දරාගත්තේ ඊට පෙර ඒ වචනේ තමගේ සිත්හි නිදන් කරගත්ත නිසයි කියලා. මේ වචනේ තමගේ සිත්හි නිදන් කරගෙන ඒ ගැන නිරන්තරයෙන් මෙනෙහි කළයි කියලා ස්වාමීන් වහන්සේගේ වචනේ ලුක්තුමාගේ සුවිශේෂයේ දෙවෙනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තියෙන් අපට ප්‍රකාශ කරනවා. අපි තවදුරටත් ගියොත් මේ දෙවෙනි රහස ස්වාමීන් වහන්සේ තුල ආධ්‍යාත්මිකව ඵල දැරීමට මෙන්න අපට කියනවා. ජෙරමියා දිවස්සිවරයා 17 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ සිට හරිම ලස්සනයි ඒ වචනයත්. උන්වහන්සේ කියනවා මිනිසුන් කෙරෙහිත් මිය යන සුළු ශරීර කෙරෙහිත් නොව ස්වාමින් වහන්සේ කෙරෙහි තරයේ විශ්වාස කරන මිනිසා භාග්‍යවන්තේකි. එතකොට අපි අද සාමාන්‍ය පෙළඹවීම වෙන්නේ අපි මිනිසුන් කෙරෙහි, සම්පත් පුද්ගලයින් කෙරෙහි, ධනයේ බලයේ තියෙන අය කෙරෙහි විශ්වාස කිරීම. ඒ වගේම අපගේම සුව ශක්තිය, අපගේ ශරීරයේ, මනසේ, බුද්ධියේ ශක්තිය කෙරෙහි අපි යැපීම. එසේ නොව ස්වාමින් වහන්සේ කෙරෙහි තමාගේ පූර්ණ විශ්වාසයේ බලාපොරොත්තුව ප්‍රේමය තියෙන අයට මොකද්ද වෙන්නේ කියලා මෙන්න අපිට 8 පදේ කියනවා. ඔහු ගන්නියුරේ සිටුවා ඇති ගඟටම මුල් ඇද ඇති ගිම්හානේට කිසි බියක් නැති කොළ පරවියාමක් නැති නියඟ කාලය ගැන කරදර නැති, බලන්න, නොනැවති දිගටම ඵලදාවක් ඇති ගසක් හා සමාන වේ. අර ඉස්තර වෙලා පදේ කියනවා නියම කලට. නමුත් ඊටත් වඩා ඔබට ගිහිල්ලා කියනවා නොනවති ඵලදරන ගසක් බවට පත් වෙනවා. එතකොට ස්වාමින් වහන්සේගේ වචනේ තුල ඵලදරන කෙනෙක්, උන්වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාස කරන කෙනෙක් 24 පැයක් 7 දවසක් සතියට ඵලදරන බව තමයි අපට මේ වචනයෙන් ප්‍රකාශ කරන්න. බලන්න හරිම බලගත්ු ලස්සන වචනයක් අපිට උන්වහන්සේගේ වචනේ තුලින් මනාවරණය කරනවා. අපි යමු තවදුරටත් මේ තවත් රහසක්. සෙකරියා දිවස් ප්‍රසාදිවරයාගේ පොතේ 4 පරිච්ඡේදයේ 6 වගන්තිය අපිට මතක් කර දෙනවා. එතකොට මේ සෙකරියා දිවස් ප්‍රසාදිවරයාට දෙවදූතේ ස්වාමින් වහන්සේගේ දූතයා දර්ශන වෙලා කියනවා මේ සෙරුබාබෙල් නැමැති රජට ප්‍රකාශ කරන්නට කියලා, මේ පොරොන්දුව දානය කරන්නට කියලා. මොකද්ද පොරොන්දුව? නුඹට ජය අත්වන්නේ සේනා බලයෙන්වත් සුව ශක්තියෙන්වත් නොව මාගේ ආත්මානුභාවයෙන්ය. රජෙකුගේ ශක්තිය වන්නේ ප්‍රේමවන්තීනි තම සේනා බලයයි. නමුත් ස්වාමින් වහන්සේ කියනවා ඒ සේනා බලය කෙරෙහි විශ්වාස කරන්න එපා. තමා ප්‍රගුණ කරගත් තමාගේ ශක්තියින් කුසලතා තමාගේ බාහු දේහය ගැන විශ්වාස කරන්නට එපා. ඒ සියල්ලට වඩා මගේ ස්වාමින් වහන්සේ මේ සුදු ආත්මයන් කෙරෙහි විශ්වාස කරන්න කියලා. 7 පදේ කියනවා විශාල කන්දක් උවත් නුඹ ඉදිරියේ සමතලා වන්නේය. බලන්න ආත්මයන්න් තුල අපි ආධ්‍යාත්මිකව පළදරන ආකාරය ගැන ලස්සනට අපට ප්‍රකාශ කරනවා ගලාතිවරුන්ට ලියු හසුනේ පස්වෙනි පරිච්ඡේදයේ 22 වගන්තිය. එහෙත් ආත්මයන්න් වහන්සේ කරුණකටගෙන ඇතිවන ප්‍රතිඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම, ආත්ම දමනේ හා මුර්දුකම යන මේවාය කියලා. එතකොට ඵල නමයක් ගැන ශුද්ධාත්මන වහන්සේගේ මඟ පෙන්වීම අනුව හැසිරෙන සියලු දෙනා මේ ඵල දරන බව අපට ප්‍රකාශ කරනවා. ඒක නිසා අපේ සුව ශක්තියෙන් අන් අයගේ සහයෙන් කරන්න බැරි බොහෝ දේවල් අපි ආත්මයන්න් වහන්සේ කෙරෙහි රඳා පවතිනවා නම්, උන්වහන්සේගේ දීමනා අපි ලබා ගන්නවා නම් අපට අයත් වෙන බව මේ වචනයෙන් අපිට ප්‍රකාශ කරනවා. එසේනම් අපි කිව්වා වචනේ තුල ස්වාමින්වහන්සේ කෙරෙහි ගැඹුරු විශ්වාසයක් ඇතිව ආත්මයන්න්ගේ මඟ පෙන්වීම අනුව හැසිරුණොතින් අද රම්මි තාත්තේ පුතේ දුවේ අපගේ ජීවිත ඵල දරනවා. ඇත්තෙන්ම අපි ලොකු අරගලයක යෙදෙන්නේ මේ උවදුරු සමය තුල, විශේෂයෙන්ම ආර්ථික අවපාතයකට විශාල නස්පැත්තියකට අපගේ දේශය ඇද වැටිලා තිබෙනා වූ මෙවන් අභාග්‍ය සම්පන්න කාලයක් තුල අපි ඊටාම දුෂ්කර උවදුරු සමයක් තුල අපි ජීවත් වෙන්නේ. ඒ වගේම යක්ෂයාගේ, ලෝකයාගේ, මාංශයාගේ ග්‍රහණයට හසු වෙලා අපි ආධ්‍යාත්මික ලොකු අරගලයක යෙදෙන නපුරා සමග පොරබදින කුරිරු සටනක යෙදෙන කාලයක් මේක. ස්වාමින් වහන්සේත් එසේම නපුරා සමග සටන් කළා. විශේෂයෙන්ම ලුක්තුමාගේ සුවිශේෂයේ 4 පරිච්ඡේදයේ 1, 2 වගන්තිවලදී අපිට ප්‍රකාශ කරනවා ජේසුස් ස්වාමින් වහන්සේ ශුද්ධාත්මයන්න්ගෙන් පූර්ණව ජොර්දානින් ආපසු ආවිට ආත්මයන්න් වහන්සේ විසින් උන්වහන්සේ පාලුකරයට ගෙන යනු ලැබූසේක. එතකොට ශුද්ධාත්මයන්න් වහන්සේට ජේසුස් ස්වාමින් වහන්සේ ඉඩ දුන්නා උන්වහන්සේව රැගෙන යන්නට ඒ පාලුකරයට, ඒ මහා මෙහෙවරට, ඒ ප්‍රසිද්ධ ජීවිතයට සූදානම් කිරීම සඳහා. මෙහිදී දින 40ක් මුළුල්ලේ උන්වහන්සේ පරීක්ෂා කරනු ලැබූසේක. එතකොට දින 40ක් පුරාම, ඒ අවසාන මොහොතේදී පමණක් නෙවෙයි, ලුක්තුමා ප්‍රකාශ කරනවා දින 40 පුරාම යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලැබුවා. ප්‍රේමන්තේනි, යක්ෂයා අපි කියනවා පුදුම යකෙක් කියලා. මේ යක්ෂයා අපි ළඟට එන්නේ එදා ජේසු ළඟට ආවෙත් අනාරාධිතවයි. ශුද්ධාත්මනන්ව කැඳවගෙන ඒ පාලුකරයට යන ජේසු මෙන්න අනාරාධිතව යක්ෂයාත් ඇවිල්ලා මුළු කාලය ඇතුළතදීම යක්ෂයා පරීක්ෂා කරනවා ස්වාමින් වහන්සේව. ඒක අපිට සසඳන්නට පුළුවන් මම බොහෝ විට කියන කතාවක් තමයි මල් පැලේ වල් පැලේ කතාව. බලන්න, අපේ අම්මලා අපේ ගෑනු අය මල් පෝච්චියක් අරගෙන ඒකට පොර දාලා වතුර දාලා අපි රෝස පැලයක් හිටවනවා. මේ එක මල් පැලයක් හිටවපුවම මෙන්න තව සති දෙකක් යද්දි වල් පැල ගොඩක්. මල් පැල එකයි, වල් පැල ගොඩයි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ රසය උරාගෙන මේ මල් පැලේටත් වඩා ඒ වල් පැල රාශියක් ඉබේම වැඩිලා අර මල් පැලේ දුර්වල වෙලා අනිත් ඒවා මනවින් පෝෂණය වෙලා. මේක තමයි ඇත්ත, මේක තමයි සත්‍ය. අපි මේ කාලය තුලදී අපේ දුගුණ නසන්නට උත්සාහ කරද්දී, අපි සුගුණ වඩන්නට උත්සාහ කරද්දී අපි මොනතරම් සටනක, අපි කොපමණ අමාරු අත්දැකීමකට මේ කාලේ ළඟා වෙනවද කියලා ඔබයි මමයි දන්නවා ප්‍රේමවන්තේනි. ඒ නිසා අපි මේ ස්වාමින් වහන්සේට මේ පරීක්ෂා ජය ගන්නට පුළුවන් වුණේ කුමක් නිසාද? ශුද්ධාත්මනන් වහන්සේ එතන හිටියා. නිරාහාරයෙන් උන්වහන්සේ ගත කළා, ගැඹුරු යාඥාවක යෙදුණා, දේව වචනේ මෙනෙහි කළා. අන්න ඒ නිසා තමයි යක්ෂයාගේ පරීක්ෂාවන් ජයගන්නට මේ වචනේ නැමැති දෙමුහත් කඩුව පාවිච්චි කරලා නපුරාව පරාජය කරන්නට යේසුස් ස්වාමීන් වහන්සේට පුළුවන් වුණේ. අවසාන වශයෙන් මේ පළදැරීම කොයි ආකාරයෙන් සිදුවේ යුතුද කියන එක සුද්ධ වූ ජාන්තුමාගේ සුවිශේෂී 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය එපමණක් නොව 4, 5, 7, 8 කියන ඒ වගන්ති වලින් අපට මනවින් පැහැදිලි වෙනවා. මිදිවැල මමය ඔබෙහි අතුය. යමෙක් මා තුල සිටින්නේද මම ඔහු තුල සිටිම්ද ඒ තැනැත්තේ බොහෝ ඵලදරයි. මන්ද මගෙන් වෙන්ව කිසිවක් කරන්නට ඔබට නොහැකිය. මෙහා සමානම පදයක් තමයි 4 වෙනි පදේ. මා තුල සිටින්න මමද ඔබ තුල සිටිමි. අත්ත මිදිවැලට යාවී නැත්නම් වෙන්ව ඵලදරන්නට ඊට නොහැකිසේ. ඔබ මාහා ඒකාබද්ධ නොවන්නහුනම් ඵලදැරීමට ඔබට නොහැකිය. ඔබ මා තුල සිටින්නහුනම් මාගේ වචනය ඔබ තුල පවතිනම් ඔබ කැමති දෙයක් ඉල්ලන්න ඔබට දෙනු ලැබේ. එසේනම් ස්වාමින් වහන්සේහා එකට බද්ධ වුණොත් උන්වහන්සේ හා උන්වහන්සේ තුල ජීවත් වුණොත් පමණයි අපට සැබවින් ඵල දරන්නට පුළුවන්. එතකොට එසේ අපි ඵල දරුවොතින් තමයි 8 වෙනි පදයට අනුව කියන්නේ පියාණන් වහන්සේව මහිමේට අපට පමුණුවනු ලබන්නට පුළුවන් වන්නේ. මගේ පියාණන් වහන්සේ මහිමේට පමුණුවනු ලබන්නේ ඔබ බොහෝසේ ඵල ධර්මින් මාගේ ශ්‍රාවකීන් වීමෙන්ය. එමනම් ප්‍රේමන්තිනි අපි දවස් 20ක් මෙසේ පැමිණ තිබෙනවා. මේ ධර්ම විවේකයේ 40 දින ධර්ම විවේකයේ මේ පාළු කර අත්දැකීමේ එහෙමනම් අපට මේ වචනේ ආලෝකයෙන් මේ වෙද්දි වැටහෙනවා ඇති අපි ඇත්තෙන්ම ඵල දරණ කිතුණුවන් නෙමෙයි කිස්තු ශ්‍රාවකෙයින් නෙමෙයි කියලා අපතුල බොහෝ විට ආධ්‍යාත්මික වඳභාවයක් අපි අත්දකිනවා. වඳභාවයක් කියන්නේ විවාහ ජීවිතයක් තුල දරුපලක් නොමැති අය වඳයි කියලා අපි කියනවා. බොහෝ විට කිතුණු අපිත් වඳයි. ආධ්‍යාත්මිකව බොහෝ විට අපි ඵල දරන්නේ නැහැ. එමනම් මේ කාලය තුලදී මා සිටිනා තැන සිට මා සිටිය යුතු තැනට සංක්‍රමණයක් වීමට ගමනක් පසු කර යාමට මේ හැබෑ අරුතවන්නේ ඒ බැවින් අපි සිටිනා තැනින් සිටිය යුතු තැනට වෙනස් වීමක් කළ යුතුයි ප්‍රේමන්තේනි. එහෙමනම් මේ ප්‍රසාද ජනක කාලය තුලදී අපි ඒ ගමන සැබෑ ඵල දැරීමක් කරන්නට අදිෂ්ඨාන කරගනිමු. අවසාන වශයෙන් අපි කිව්වා මේ අර මැදිහත් වීම කරනවා මේ උයන් ගොව්වා. අපටත් මේ මොහොතේ අප දේශයේ ඇද වැටී තිබෙනා මේ කාලකන්ණි තත්වයේ අපගේ දේශපාලන නායකත්වයේ පාපයේ ශාපයේ අපි සියලු දෙනාම අද භුක්ති විඳින්මින් තිබෙනා වූ මේ අභාග්‍ය සම්පන්න කාලය තුල අපිට ස්වාමින් වහන්සේ බලගත්ු මැදිහත් වීමක් කරන්නට ඉල්ලා සිටිනවා. එසේනම් දෙක වංශාවලියේ 7:14 වගන්තිය උන්වහන්සේ අපිට මෙසේ ප්‍රකාශ කරනවා. මාගේ නාමයේ දරන මාගේ සෙනග බැගෑපත් වී යාඥා කර මා සොයා තමන්ගේ නපුරු මාර්ග අත්හැරියොත් මම ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාඥා අසා ඔවුන්ගේ පව් ක්ෂමා කර ඔවුන්ගේ දේශය සුවපත් කරන්නෙමි. හරිම බලගත්ු පොරොන්දුවක් උන්වහන්සේ දෙන්නේ. එහෙමනම් කිතුණු අපට ලොකු භූමිකාවක් තියෙනවා. උන්වහන්සේගේ නාමයේ දරන කිතුණු අපි සුළුතරයක් වුණත් අපිට පුළුවන් මේ දේශයට සුවය අත්පත් කර දෙන්නට. එදා උයන් ගොව්වා මැදිහත් වුණා වගේ තව වසරක් දෙන්නට කියලා ස්වාමින් වහන්සේ අපිට දෙන්නේ අර එක සෙකන්ඩ් චාන්ස් එකක් විතරක් නෙමෙයි. උන්වහන්සේගේ දයාව, කරුණාව කොන්දේසි විරහිතව අපරිමිතව අපට ලැබෙනවා ප්‍රේමවන්තයනි. එසේනම් අපගේ භූමිකාව වෙන්නේ බැගෑපත්ව පසුතැවිලි වෙලා උන්වහන්සේට යාඥා කරලා අපේ නපුරු මාර්ගවලින් මේ කාලය තුලදී අපි වත්ුනොත් ස්වාමීන් වහන්සේ පොරොන්දු වෙනවා අපගේ දේශයේ පව් කමා කරලා අපගේ දේශයට සුවයක් දානය කරන්නට. අපි මොහොතක් නිහඬව යාඥා කරමු. ජීවමාන වූ ස්වාමිනි, අපි ඔබ වහන්සේගේ වචනේ මෙසේ මෙනෙහි කරන්නට අවස්ථාව ලබා දීම ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ඒ වගේම අපි කිතුනුවන් හැටියට ක්‍රිස්තු ශ්‍රාවකත්වයේ පළ දැරීම වෙනුවට වඳ භාවයෙන් යුක්තව අපි අන්ධමන්දව ජීවත් වෙනවීම ගැන අපි කනගාටු වෙනවා. අපි පසුතැවිලි වෙනවා. අපගේ ජීවිතය වෙනස් කරගන්නට විශේෂයෙන්ම ශුද්ධාත්මනන් වහන්සේ තුල පළ දරන්නට සුද වූ ස්වාමිනි අපට අවශ්‍ය වරප්‍රසාදය නොමදව දානය කළ මැනව දනු සදහටත් ඔබාන්සිගේ ශ්‍රී නාමයට ගෞරවයත් මහිමයත් වන්දනාවත් ප්‍රශංසාවත් අත්වේවා. ආමෙන්. එකම දෙවියන් කෙරෙහි මම විශ්වාස කරමි.
1: ආසා පොළොවද පෙනෙන්න පිණිසියල්ලද මම වදාළ සියලු පන්තිපියාණන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ ඒක ජනත පුත්‍රයානන්ද එකම ස්වාමීන් වන ජේසුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ සෑම කලකටම පෙර දෙවියන්ගෙන් ජනිත වූ සේක. ඔවුන් වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද, ආලෝකයෙන් ආලෝකයද, සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වන සේක. ජනිත වූ නමුත් මවන ලද පියාණන් වහන්සේ සමග එකම බවත්ව ඇතිව ඔවුන් වහන්සේ වැඩ සිටින සේක. ඔවුන් වහන්සේ හේතු කොටගෙන සියල්ල මවුන් ලැබුවේය. මිනිස් අපෝදෙසාද, අපකැලවීම උදෙසාද ඔවුන් වහන්සේ ස්වර්ගයෙන් බැසවදාළ සේක. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්නිමරියාවන්ගේ මිනිස් බවගෙන ඔවුන් වහන්සේ මනුෂ්‍යා වූ සේක. තවද ඔවුන් වහන්සේ අපෝදෙසා පොන්සිය පිලාත් යටතේ කුරුසයන ගැසනු ලැබ මරණයේ වේදනා විඳ උකුත් වී තැන්පත් කනු ලැබූ සේක. ශුද්ධ ලීවිලි පරිදි ඔවුන් වහන්සේ තුන්වනදා උත්තාන වූ සේක. ඔවුන් වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටින සේක. ජීවතුන්ද මළුන්ද විශ්වය කරන්නට ඔවුන් වහන්සේ මහිමාන්විතව නැවත වඩින සේක. ඔවුන් වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැතේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සංවිධානන්ද ජීවදායක ආනන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ පියානන්ද පුත්‍රයානන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබන සේක. ඔවුන් වහන්සේ දිවසවරු මගින් කතා කළ සේක. අපොස්තුලවරුන්ගෙන් පැවතෙන එකම ශුද්ධෝ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මළුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණ සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමෙන්.
0: ස්වාමින් වහන්සේගේ වචනයට අපි සවන් දුන්නා. දැන් උන්වහන්සේ අපගේ වචනයට සවන් දීමට සූදානම්. එම නිසා බැගෑ සිතින් යුක්තව අපගේ ඉල්ලීම් උන්වහන්සේගේ පාමුල තබමු.
2: ආදර දෙවි පියාණනි, තුලාන්ත වරප්‍රසාදයන් ළඟා කර ගැනීමට අප සියලු දෙනා මෙහෙවන්නට සුදු වූ සභාවේ එඩේරිකත්වය දරන සියලු දෙනාට හැකිවන පිණිසද
1: ස්වාමිනි අප කරන යාඥා සාවදාල මැනව.
2: ආදර දෙවි පියාණනි, සැබෑ සිත් හැරීමක් තුල තම වගකීම් නිසියාකාරයෙන් අවබෝධ කරගෙන අප රට වැසියන්ට සරණ වෙමින් ඇති නැති පරතරය තුරන් කරමින් එකලෙස සතුටින් දිවි ගෙවීමට අවශ්‍ය පරිසරයක් සකස් කිරීමටද
1: ස්වාමිනි අප කරන යාඥා සාවදාල මැනව.
2: සෞබලති දෙවි සමිඳුනි, සැබෑ මනස්ථාපනයක් තුළින් ජීවිත වෙනසක් අත්දැක දෙවිඳුන් ප්‍රේමයට සාක්ෂි දරමින් විශ්වාසවන්ත කිතුණු ජීවිතයක් ගත කිරීමට අවැසි වරම් දානීය කරන පිණිසද
1: ස්වාමිනී අප කරන යාඥා සාවදාල මැනව.
2: ආදර දෙවි පියාණනි, මෙම දිව්‍ය පූජා යාගය විකාශය කිරීම සඳහා බැතිබර දායකත්වය සපයන අය සහ එම පවුල්වල සියලු දෙනාද ඔබ වහන්සේගේ වරම් සහ වරප්‍රසාදයන්ගෙන් පූර්ණ කරන පිණිසද
1: ස්වාමී අප කරන යඥාසාව දාල මැනව
0: ඉල්ලන්න ඔබට ලැබින්නේ ස්වයන් ඔබට සම්බවන්නේ තට්ටු කරන්න ඔබට හරිනු ලබන්නේයි වදාලා වූ ස්වාමිනී ඔබ වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් බලාපොරොත්තු වෙන හා ප්‍රේමයෙන් ඉතුරුව ඔබගේ දරුවන් ඔබගේ පාමුල තැබූ මේ යඥාවලට සවන් දී වදාල මැනව ඔබ වහන්සේ සදහටම වැජබිනිසේක රජකම් කරන සේක
1: ආමෙන්
0: ලෝකාග්‍රද විස්වාමිනිය අප ඔබට පුදන මේ පූපේ ඔබගේ මහත් දැනුම ලබා ගත් හේඳ පොළවේ සරුසාරයෙන් සා මනුෂ්‍ය ශ්‍රමයෙන් සෑදුණු හේඳ අප සඳහා ජීවනදායක පූපේ බවට පත්වන හේඳ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා
1: තෙරුවන් වහන්සේට සදා ප්‍රශංසා වේවා
0: ලෝකාග්‍රද විස්වාමිනිය අප ඔබට පුදන මේ මිදිවිස ඔබගේ මහත් දැනුම අප ලබා ගත් හේඳ මිදිවැලේ පළදාවෙන්ද මනුෂ්‍ය ශ්‍රමයෙන්ද සෑදුණු හේඳ අප සඳහා ආත්මික පාණේ බවට පත්වන හේඳ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා
1: දිව්‍යන් වහන්සේට සදා ප්‍රශංසා වේවා
0: සහෝදරනි මාත්‍වබත් ස්වාමින් වහන්සේට පුද දෙනමේ මෙයාගේ උන්වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න
1: ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධෝ සභාවට ප්‍රයෝජනවත් සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා
0: දෙවි ස්වාමිනි මේ ආගේ මගින් අප කෙරෙහි පැහැදී අප පව්කමා කරන මෙන් ඔබගෙන් ඉල්ලා සිටින අපට අපගේ සහෝදරයන්ගේ වැරදි කමා කිරීමටද පිහිට වූ මැනව ඔබ වහන්සේ සදහටම වැජඹෙන සේක රජකම් කරන සේක
1: ආමෙන්
0: ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා
1: ඔබ සමගද වනසේක්වා
0: ඔබගේ සිත් යොමු කරන්න
1: ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු
0: අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු
1: ඒ යෝග්‍ය උද යුතුද ක්‍රියාවකි
0: පරිශුද්ධ පියාණනි සියලු බල සදාන්තන දෙවියනි අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කල්ලිද සෑම තැනීද අපි ඔබ වහන්සේට තුති බෙදීම සැබවින්ම යෝග්‍ය යුතුයේ සාධාරණී ගැලවීම දායකය ඔවුන් වහන්සේ ඒ සමරිතානු වනිතාවන්ගෙන් පානය කිරීමට ජලය ඉල්ලමින් ඇය තුළ විශ්වාසයේ ආලෝකය බිහි කළ සේක ඇය තුළ විශ්වාසයේ ජනිත කිරීමට උන්වහන්සේ තුළ වූ පිපාසය මගින් ඔබ වහන්සේගේ ප්‍රේමයේ ගින්නෙන් ඇගේ හදවත් දැල් වූ සේක එයින් සුද්ධ වූ සුරදූතයින්ද ස්වර්ගවාසීන්ද සමග අපිදු මෙසේ එක්වෙමු.

0: ස්වාමින් වහන්සේම ඉගැන් වූ යාඥාවෙන් අපි පියාණන් වහන්සේට මෙසේ ප්‍රශංසා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන්නට වේවා. අපගේ දිනදා භෝජනය දාපදානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අපමා කරන්නාක් මෙන්, අපගේ වැරදිද ක්ෂමා කළ මැනව පාප අවස්ථාවට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අපමුදාගත මැනව.
1: ස්වාමිනී සියලු හැපතින් අපමුදාලන මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමයේ සතුට උදා කරන මෙන්ද අපි අයදිමු. එවිට ඔබගේ කරුණාවර පීට ලැබ නිරතුරු පාපෙන් මිදී සෑම කරදර ප්‍රශ්න වේදනා පාප පරීක්ෂා ජීවිත අභියෝග හා විශේෂයෙන්ම අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු.
2: රාජ්‍යයද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේ.
1: සාමය ඔබ සමග තබා යමී මාගේ සාමය ඔබට දෙමිස්වකී ශ්‍රාවකී නමතව දාළ ඔබ වහන්සේ අපගේ පාපයන් උත්කා ඔබගේ සභාවේ විශ්වාසය සලකා ඔබගේ කැමැත්ත පරිදිම සභාවට සාමයත් සමගියත් දානය කරන්නට කරුණා කළ මැනව ඔබ සදාටම වැජබිනිසේ කර ජකම් කරන සේක. ස්වාමීන් වහන්සේගේ සාමය හා සමාදානය ඔබ සමග පවතිවා.
2: ඔබ සමගද පවතිවා.
1: අපි එකිනෙකාට සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින
2: දේවාචපාලකයාණනි, අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින දේවාචපාලකයාණනි, අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින දේවාචපාලකයාණනි, අපට සාමය දුන මැනව.
1: මෙන්න දේවාජ බාලකයානු, මෙන්න ලොවේ පව් හරින තැනන් වහන්සේ, මෙන්න පසුතැවිල්ලක් තුලින් ස්වාමින් වහන්සේගේ වචනේ මෙනෙහි කරමින් පල දරන්නට අපට අද දවසේ කැඳවීමක් දානය කළ ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ භෝජනයේ වළඳා එයින් ශක්තිමත් වී සැබෑ කිතුනු ශ්‍රාවකයන් ලෙස ජීවත් වන්නෝ සැබවින්ම භාග්‍යවන්තයෝය.
2: ස්වාමිනි, ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුව වන්නේය.
1: සුනාන්සගේ ශ්‍රී සර්වය හංශ්‍රී ප්‍රේ සදා ජීවිතයට පාක්ෂ.
3: ආත්මික ආකාරයෙන් දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ ආඥාව සත්ප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසු සමිඳුනි, මේ මොහොතේ සක්‍රමේන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශා වෙමි. ජේසු සමිඳුනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ. ආමෙන්.

0: අපි යාඥා කරමු. දෙවි සමිඳුනි, මේ ප්‍රසාද නිධානයට හවුල් වීම තුලින් ඔබ වහන්සේගේ කමාව අපි ලබා ගතිමු. සාමෙන් හා එකමුතු කමින් අප සැම එක් කළ මැනව. මෙකිදී අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම ලැබේවා.
1: ආමෙන්.
0: ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා.
1: ඔබ සමගද වනසේක්වා.
0: සර්වබලධාරී දෙවි මහෝත්තමයාණන් වන පියානෝද, පුත්‍රයානෝද, ශුද්ධාත්මයානෝද ඔබ සිල් දෙනා ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. යන සාමෙන් හා ප්‍රෙමින් යුතුව ජීවත් වන්න.
1: දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා.
0: මේ දිව්‍ය පූජා යාගය ඔබ වෙත ගෙන ඒම සඳහා බැතිබර දායකත්වයේ පිදු ඒ සියලු දෙනාටත්, එයාගේ පවුල්වල සියලු දෙනාටත් අපගේ හදපිරි කෘතවේදීත්වයේ පුදන අතර ආයත ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදේ බහුලව අපි ප්‍රාර්ථනා කරනවා. ඒ සමගම ඔබ සිටින තැන සිට මෙම නාලිකාව මගින් අප පැවැත්වූ මේ දිව්‍ය පූජාවට සහභාගී වූ සියලු දෙනාටත් ස්වාමින් වහන්සේගේ ආශිර්වාදේ බහුලව ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි.
2: ඔබ ඒ සවන් දුන්නේ ගරු ජූඩ් නික්ලස් වේතුමා විසින් තේවත්ත දෙව්මැදුරේදී පසුගිය දිනක පවත්වන ලද ඉරුදින දිව්‍ය පූජා යාගයටයි. පටිගත කළේ සුනිල් ප්‍රනාන්දු. ඔබට කතා කළ මම රජිත හේලත්. ඔබ සැමට ජේසු පිහිටයි.

0: ගුවන් විදුලි නාලිකාවේ ප්‍රචාරය වන රෝසු කුසුම දේවමාතාවන්ගේ නුවාණය ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම සඳහා ඔබටත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දිය හැක. විමසන්න ගරු අධ්‍යක්ෂ පියතුමා, සුපුවත් ගුවන් විදුලි නාලිකාව දිමුතු පදනම පම්බල.
1: කතා කරන්න දුරකථන අංක 077 32 65 133 071 83 71 582.

0: සුපුද ගුවන් විදුලි නාලිකාවේ ප්‍රචාරය වන රෝසු කුසුම දේවමාතාවන්ගේ නුවාණය ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම සඳහා ඔබටත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දිය හැක. විමසන්න ගරු අධ්‍යක්ෂ පියතුමා, සුපුවත් ගුවන් විදුලි නාලිකාව දිමුතු පදනම පම්බල.
1: කතා කරන්න දුරකථන අංක 077 3265 133 071 83 71 582.

0: ඔබගේ මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 077 32 65 133
1: බිම්දුව රේඩියෝ 1 ඉරුදින දින පූජා යාගයේදී මෙතෙන් සිට සම්බන්ධය හැකිය

0: Pyanangede putre anangede shudhatme anangede namen.
1: Amen.
0: Apage swamin vane Jesus Christun mahansege varaprasadaya devi pyanangge premaya shudhatme anangge sahabhagi kamat oba siyalu dena samaga pavatiwa.
1: Oba samagada pavatiwa.
0: Premantini jumanu swamin mahansege namen. ඔබ සිල් දෙනා ආදරෙන් සාදරෙන් මෙම දිව්‍ය පූජා යාගයට පිළිගන්න අතර ස්වාමින් වහන්සේ අපිව පසුතැවිල්ලකට කැඳවනවා මේ දිව්‍ය පූජා යාගයට වඩා සුසුස් ලෙසින් සහභාගී වීම සඳහා එසේනම් අපෙන් සුදු සභාවත් ස්වාමින් වහන්සේත් බලාපොරොත්තු වෙන මේ ගමන අපි පැමිණ තිබෙනවද එසෙත් නැත්නම් අපෙන් බොහෝ දේ අතපසු වී තිබෙනවාද කියලා පසුතැවිලි හදවතකින් යුක්තව අපෙන්ම අපි විමසා බලමු. සියලු බලති දෙවියන් වහන්සේට

0: අපි යඥා කරමු. කරුණාබරිත වූ දෙවි ස්වාමිනී, සකල යහපතානන් වන පියාණනි, උපවාසයෙන්ද යාඥාවෙන් හා ධර්ම ක්‍රියාවන් මගින්ද පාපේ හා ස්වාර්ථේ බැමිවලින් මිදීමට ඔබ අපට මඟ පෙන්වන සේක. අපේ අදමිටු බව අපි පිළිගනිමු. අපේ පව්බර අපි උසුලා ගනිමු. අපේ දුර්වලකම ගැන අප සිත් කලකිරෙන විට ඔබගේ දයාබර වරමින් අප දිරිගැන්ව මැනව උත්ථානයේ ආනන්දයේ කරාද අප ගෙන ගිය මැනව. මිකිදේ ඔබ ශුද්ධාත්මෙන් සමග එක්මදි වන වැඩ සිටින්න ආවුද, රජකම් කරන්න ආවුද, ඔබගේ පුත්‍රෝ අපගේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා.
1: ආමෙන්.
2: නික්ම යාම පොතෙන් උපුටාගත් කොටසකි. මෝසෙස් තම මාමණ්ඩියා වූ මිදියන්හි පූජක තැනවන ජෙත්‍රෝගේ එළු බැටළු පට්ටි රැකබලා ගනිමින් සිටියේය. ඔහු ඒ පට්ටි පාලුකරය හරහා දක්කාගෙන ගොස් හොරේබ් නම් දෙවියන් වහන්සේගේ කන්දට පැමිණි කල සමිදානන් වහන්සේගේ දූතයා පඳුරක් මැගින් නැගුණු ගිනි ජාලාවක් ආකාරයෙන් ඔහුට දෘශ්‍යමාන විය. ඔහු බැලූ විට පඳුර ගින්නෙන් ඇවිලී ගිය නමුත් එය නොදැවෙන බව දුටුවේය. මෝසෙස්, මේ පුදුමයකි, මම දැන් ඊට ලං වී පඳුර නොදැවෙන්නේ මන්ද කියා බලමි, තමාටම කියා ගත්තේය. ඔහු ඒ බලන පිණිස ඊට ලංවන බව සමිදානන් වහන්සේ දුටු විට දෙවියන් වහන්සේ පඳුර මැදින් මෝසෙස් මෝසෙස් කියා ඔහුට හඬ ගැසූසේක. ඔහුද මම මෙහියයි කීවේය. එවිට දෙවියන් වහන්සේ කතා කොට මෙතැනට ලං නොවන්න, නුඹේ පාදවලින් වහන් ගලවා දමන්න, නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියකැයි වදාළසේක. තව දුරටත් උන්වහන්සේ කතා කරමින් නුඹේ පියාගේ දෙවියන් වහන්සේ මමය, ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද, ඊසක්ගේ දෙවියන් වහන්සේද, ජාකොබ්ගේ දෙවියන් වහන්සේද මමයයි වදාළසේක. මෝසෙස්ද දෙවියන් වහන්සේගේ මුහුණ දෙස බැලීමට බිය වූ බැවින් තම මුහුණ වසා ගත්තේය. සමිදානන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළසේක. මිස්රයේ සිටින මාගේ සෙනගගේ දුක්ඛිත තත්වය මම දුටු වෙමි. ඔවුන්ගේ විදායකයන්ට විරුද්ධව නගින මොර ගැසීමට මම සවන් දුනිමි. ඔවුන්ගේ දුක් වේදනා මම හොඳින් දනිමි. මිස්ර ජාතීන්ගේ අතින් ඔවුන් මුදා ඒ රටින් ඔවුන්ව පිට කරවා සාරවත් විශාල දේශයකට කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට, එනම් කානානි වරුන්ගේ හා හීති වරුන්ගේද, අමෝරි වරුන්ගේ හා පෙරෙස්සි වරුන්ගේද, හීවි වරුන්ගේ හා ජෙබේසි වරුන්ගේ දේශයට ඔවුන් පමුණුවාලීම සඳහා මම බැස ආවෙමි. එවිට මෝසෙස් දෙවියන් වහන්සේට කතා කොට, එසේනම් මා ඊශ්‍රායෙල් සෙනග වෙත ගොස් නුඹලාගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ මා නුඹලා වෙත එවූසේකැයි කීවිට, ඔවුන්ද උන්වහන්සේගේ නම කුමක්දැයි මාගෙන් අසන කල මම ඔවුන්ට කුමක් කීවෙමින්ද ඇසීය. උන්වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, මම වනාහි ස්වයම්භූ තැනන් වහන්සේ වෙමි. ස්වයම්භූ තැනන් වහන්සේ ඔබ වෙත මා එවූසේකැයි නුඹේ ඊශ්‍රායෙල් ජනයාට කිව යුතුයැයි වදාළසේක. තව දුරටත් ඔවුන් වහන්සේ මෝසෙස්ට කතා කරමින් මෙසේ වදාළසේක. ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද, ඊශාක්ගේ දෙවියන් වහන්සේද, ජාකොබ්ගේ දෙවියන් වහන්සේද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවි සමිදානන් වහන්සේ ඔබ වෙත මා එවූසේකැයි කිව යුතුය. සදහටම මෙය මාගේ නාමය වේ, මතු සියලු පරම්පරාවෝ මේ නාමයෙන් මට ආමන්ත්‍රණය කරයි. දේව වචනය නම් මෙසේය.
3: දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
1: ඔබගේ පිළිතුර සමිතානෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණයි.

ආත්මය සමිඳුන් පසසන්න. හදපත්ලෙන්ම එතුමන්ගේ ශුද්ධ නාමය පසසන්න. මාගේ ආත්මය සමිඳුන් පසසන්න. එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න.

මාගේ සියලු පාප කමා කරනසේක. මාගේ සියලු රෝග සුව කරනසේක. මාගේ ජීවිතය පාතාලයෙන් මුදාලනසේක. ප්‍රේමය හා දයාව නැමැති කිරුලෙන් මා සරසනසේක.

කරන ලෙස ක්‍රියා කරන සේක. පීඩිතයන්ට එතුමානෝ යුක්තිය ඉටු කරන සේක. සමිධානෝ ස්වකීය මාර්ග මෝසෙස්ටත් තම බලවත් ක්‍රියා ඊශ්‍රායෙල් සෙනගටත් දැක්වූ සේක.

දයාවෙන් පරිපූර්ණය. වහා නොකිපෙන සුළුය. අතිශයින්ම කරුණාවන්තය. මන්ද පොළවට ඉහලින් අහස උස්ව තිබෙන්නාක් මෙන් එතුමානන් කෙරෙහි කරුපිය පාන අයට එතුමානන්ගේ කරුණාව ඉමහත්ය.

0: රජතුමන් විසින් කොරින්තවරුන්ට ලියන ලද පළමු හසුනෙන් කොටසකි. සහෝදරවරුනි, අපේ පියවරුන්ට කුමක් වේදයි ඔබට මතක් කර දීමට මම කැමැත්තෙමි. ඔහු සියල්ලෝම වලාකුලක මඟ පෙන්වීම ලැබූහ. ඔහු සියල්ලෝම රතු මොහොතින් එතර වූහ. සියල්ලෝම වලාකුලකද රතු මොහොතෙහිද මෝසෙස් සමග සහභාගී වීමට බෞතිස්මය ලැබූහ. සියල්ලෝම එකම අධ්‍යාත්මික ආහාරය අනුභව කළහ. එකම අධ්‍යාත්මික පෑන් පානය කළහ. ඔවුන් පානය කළේ ඔවුන් කැටුව ගිය දීව පර්වතයකිනි. ඒ පර්වතය නම් ක්‍රිස්තුන් වහන්සේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට දෙවියන් වහන්සේට ප්‍රසන්න වීමට නොහැකි විය. එපෙවින් ඔවුහු කාන්තාරයේදී විනාශ වූහ. ඔවුන් නපුරු දෙසට එලුම් කළාක් මෙන් අපත් නපුරු දෙසට එලුම් නොකරන පිණිස මේ සියල්ල සිදු වූයේ අපට පාඩමක් වශයෙනි. ඔවුන්ගෙන් සමහරෙකු මැසිවිලි කීවාක් මෙන් මැසිවිලි නොකියන්න. මැසිවිලි කීමෙන් ඔවුහු මාරයා විසින් විනාශ කරනු ලැබූහ. මේ සියල්ල ඔවුන්ට සිදු වූයේ පාඩමක් වන පිණිසය. ඒවා ලියන ලද්දේ යුකාන්තයට පැමිණ සිටින අපට අනතුරු ඇඟවීමක් වශයෙනි. තමා ස්ථීරව සිටින්නේ යැයි සිතන්නා නොවැටෙන ලෙස පරිස්සම් වන්න. දේව වාක්‍ය මෙසේය.
1: දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
0: සුපවත් චයනද

එවක් පටන් ජේසුස් වහන්සේ දේශනා කරන්නට පටන්ගෙන මනස්ථාපනය වන්න ස්වර්ග රාජ්‍ය අසන්න කීය.

0: ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා.
1: ඔබ සමගද වනසේක්වා.
0: සුවිශේෂ කළ උක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය.
1: ස්වාමිනි, ඔබ වහන්සේට මහිමය වේවා.
0: ලූක් 13 පරිච්ඡේදයේ 1 වගන්තියේ සිට 9 වගන්තිය දක්වා සමහරෙක් ජේසුස් ස්වාමින් වහන්සේට කතා කොට පිලාත් විසින් ගලීලයන් මරා ඔවුන්ගේ ලේ ඔවුන්ගේම යාග සමග මිශ්‍ර කළ අන්දම දැන් වූහ. උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, ඒ ගලීලයන් එබඳු විපතක් වින්ද බැවින් ඔවුහු අන් හැමට වඩා පාපී වූහයි ඔබ සිතන්නහුද? එසේ නොවේයි මම ඔබට කියමි. පසුතැවි සිත් හරවා නොගත්තොත් ඔබ හැමද එසේම විනාශ වන්නෝය. සිලෝවම්හි බලකොටුව වැටි ඊට යටවී මල 18 දෙනා ජෙරුසලමෙහි විසූ අන් හැමට වඩා දුෂ්ට වූහයි ඔබ සිතන්නහුද? එසේ නොවේයි මම ඔබට කියමි. පසුතැවිලි වී සිත් හරවා නොගත්තොත් ඔබ හැමට වන්නේ මේ විපතමැයි වදාළසේක. උන්වහන්සේ උපමාවක් වදාරමින් එක් මිනිසෙක් මිදිවත්තෙහි වැඩුණ අත්තික්කා එක් මිනිසෙකුගේ මිදිවත්තෙහි වැඩුණු අත්තික්කා ගසක් විය. ඔහු ඒ ගසේ ගෙඩි සොයා ආවේය. එහෙත් කිසිවක් සම්බ නොවිය. එවිට ඔහු උයන් ගොව්වාට කතා කරමින්, බලන්න දැන් අවුරුදු 3ක්ම මේ අත්තික්කා ගසේ ගෙඩි සොයා ආනමුත් කිසිවක් සම්බ නොවිය. ගස කපා දමන්න එය පොළොවට බරක්ව තිබිය යුත්තේ මන්දැයි කීය. ඔහු උත්තර දෙමින්, ස්වාමිනී, එය වටකර හාරා පෝර දමන පිණිස මේ අවුරුද්දත් තිබුණාවේ. ඉන්පසු ඵල දැරුවොත් හොඳය, එසේ නැත්නම් එය කපා දැමීමට පුළුවනැයි පැවසීයයි වදාළසේක. සම්විධානන්ගේ ප්‍රේමී හා ගැලවීමේ සුබ අස්න එසේය.
1: ක්‍රිස්තුනි, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.

0: මා ප්‍රිය ආදර ප්‍රේමවන්තිනි, අද දවසේ දේව ප්‍රකාශන හරහා විශේෂයෙන්ම සුද්ධ වූ සුවිශේෂය හරහා දිව යන ප්‍රධාන තේමාවක් හැටියට අපට ගන්නට පුළුවන් වන්නේ, ස්වාමින් වහන්සේ මේ කාලය තුල විශේෂයෙන්ම ආධ්‍යාත්මික ඵලදායිත්වයකට අපව කැඳවන වගයි. අප වර්තමානයේ බෙහෙවින් භාවිත කරන වචන දෙකක් තමයි මේ ඵලදායිත්වය හා ධනාත්මක චින්තනය. බොහෝ විට අද සමාජයේ ඒ භාවිතා කරනු ලබන්නේ හුදෙක් භෞතික ලෞකික තලයක වුවද, ස්වාමින් වහන්සේ අපට අභියෝග කරන්නේ මේ ලෞකික භෞතික තලයට එහා ගිය තාවකාලික දෙයක් නව සදාකාලික දෙයක්, දිකටම රඳා පවතින දෙයක් කෙරෙහි අපව යොමු කරන්නටයි. අනේ නිසා තමයි ස්වාමින් වහන්සේ පවතින ඵලයක් ගැන ජොම්තුමාගේ සුවිශේෂයේ 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය අපිට ප්‍රකාශ කරන්නේ. උන්වහන්සේ කියනවා, ඔබ මා තෝරා ගත්තේ නැත, මම ඔබ තෝරාපත් කෙලිමි. එසේ කළේ ඔබ ගොස් බොහෝ ඵල දරන පිණිසත්, පවතින ඵල දරන පිණිසත්. මම නැවත කියනවා, බොහෝ ඵල සහ පවතින, මෙලොකෙට පමණක් නොවේ ඒ ලෝකයටත් පවතින ඵල දරන්නට ස්වාමින් වහන්සේ අපව කැඳවනවා. හැබැයි එසේ ඵල නොදරන අයට සිදුවන දේ ගැන තමයි අද සුද්ධ සුවිශේෂය අපිට මතක් කර දෙන්නේ. උන්වහන්සේ උපමාවක් වදාරමින් කියනවා, එක මිනිසෙක් හිටියා, ඔහුට මිදිවත්තක් තිබුණා. ඒ මිදිවත්තේ අත්තික්කා ගසක් තිබුණා. පුරා අවුරුදු 33ක් තිස්සෙම මේ උයනේ අයිතිකාරයා යනවා ඵල හොයන්නට, ගසේ ගෙඩියක් හොයන්නට. මොකද වෙන්නේ, අවුරුදු 3ක් තිස්සේ ඔහුට ඵල ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මේ උයන් ගොව්ව අමතලා කියනවා, මේක කපලා දාන්න ඇති, වැඩක් නැහැ, ඵල නොදරන ගහක් මහ පොළොවටත් බරක්, ඒ නිසා මේක කපලා දාන්නට කියලා. ඊට පස්සේ අපි දන්නවා මේ උයන් ගොව්ව මැදිහත් වෙලා තව අවුරුද්දක් ඉල්ල ගන්නවා, පෝර දාලා වතුර දාලා සස්ත්‍රික කරලා ඵල දරන්නට ඉඩ සලසන්නට. මේ පිළිබඳව අපි පස්සේ කතා කරමු. ඒ වගේම මේ උපමාව ගැන මෙනෙහි කරද්දී මට ස්වාමින් වහන්සේගේ තවත් වචනයක්, සිද්ධියක් මතක් වුණා. මේ අත්තික්කා ගසක් සම්බන්ධවම සුදව් ලූක්තුමා උන්වහන්සේගේ සුවිශේෂයේ 13 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ සිට අපට සමාවෙන්න, මාක්තුමාගේ සුවිශේෂ 11 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියේ අපිට මෙසේ ප්‍රකාශ කරනවා. බෙතානිය පහු කරගෙන ස්වාමින් වහන්සේ ජෙරුසලමට යද්දී උන්වහන්සේට බඩගිනියනවා. එතකොට උන්වහන්සේ අත්තික්කා ගසක් දකිනවා. මේ අත්තික්කා ගස ළඟට උන්වහන්සේ ගමන් කරනවා. ගෙඩියක් කන්නට පුළුවන් වේදෝයි කියලා. කොළ පිරීලා තිබුණත්, කොළ තිබුණත් ඵල නැති ගසක් උන්වහන්සේ දැකලා කියනවා, මින් ඉදිරියට කවදාවත් කිසිම කෙනෙක් මේ ගසෙන් ඵල භුක්ති නොවිදිත්වායි කියලා උන්වහන්සේ මේ ගසට සාප කරනවා. මොකද වෙන්නේ, පහුවෙන්දා නැවතත් ශ්‍රාවකයන් සමග මේ පාරේ ගමන් කරද්දී ශ්‍රාවකය දකිනවා, සහ මුලින්ම මේ ගහ මැරිලා වියලිලා ගිහිල්ලා. ප්‍රේමවන්තේනි, මට මේක කියවද්දී පොඩි චකිතයක්, ප්‍රහෙලිකාවක් ආවා. ඒ තමයි මෙතනදී කියනවා, එදා ඒ ගහේ කොළ නොතිබුණේ මොනවා නිසාද? එය අත්තික්කා වාරය නොවුණු බැවිනි කියලා. පැහැදිලිවම ඒ වචනය ප්‍රකාශ කරනවා. ඒ අත්තික්කා වාරය නැති නිසා තමයි ඵල නොදැරුවේ. නමුත් ස්වාමින් වහන්සේ අසාධාරණ දෙයක් කළාදෝ කියන චකිතයක් මට මතු වුණා. මම යාඥාවතුල ස්වාමින් වහන්සේගෙන්ම විමසුවා හරියට ඒ දවසේ ඇතුළතීම ලස්සන අත්දැකීමක් මට ලැබුණා. ඒ තමයි ස්වාමින් වහන්සේගේ වචනේ තුලින්ම එනම් සුදු පාවුලතුමාගේ පොතේ තිමති වරුන්ට ලියු හසුනේ දෙවෙනි හසුනේ හතරවෙනි පරිච්ඡේදයේ දෙවෙනි වගන්තියේ මම මේ වචන කියෙව්වා. දේව වචනය දේශනා කරන්න කලටත් අකලටත් දේශනා කරන්න කලටත් අකලටත් එහි නිරත වන්න කියලා. එතකොට මෙතන ඒ ප්‍රශ්නෙට මගේ මනසේ මතුවන ඒ සැකයට පිළිතුරක් උන්වහන්සේ දෙනවා. කලටත් අකලටත් අපි දෙවියන් වහන්සේගේ වචනයේ නිරත වෙන්නට ඕන. දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කරන්නට, උන්වහන්සේගේ වචනේ ජීවත් වෙන්නට, උන්වහන්සේගේ වචනේ ජීවත් කරවන්නට අන් අයට උගන්වන්නට අපි මේ අපගේ කාලයේ ශ්‍රමය අපගේ හැකියාවන් ආයෝජනය කළ යුතු බව ස්වාමින් වහන්සේ මට ඉඟි කළා මේ වචනේ තුලින්. අපි ඵල දරන්නට නම් මෙන්න මම ඔබට යතුරු කීපයක් නැත්නම් රහස් කීපයක් දේව වචනේ ආලෝකයෙන්ම ඔබ සමග බෙදා ගන්නම්. ගීතාවලියේ හරිම ලස්සන පද පෙළක් පළවෙනි ගීයේ දෙවෙනි පදයේ සිට මෙසේ කියනවා. සමිඳුන්ගේ වචනයෙහි ප්‍රීති ප්‍රමුදිත වන දිවා රෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්ත වන්නේය. ඔහු ඇලදොල අද්දර සිටුවා ඇති නියම කලට පළදරන කොළපරවී නොයන ගසකට සමානය. ඔහු කරන සැමදේ සරුසාරවේ. අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ ඒ ඵලදායීත්වය. මම කිව්වා වගේ අප කරන දේවල් සියල්ල සරුසාර වීම තමයි අපි හැමගේම අපේක්ෂාව. එහෙමනම් එහි රහස වන්නේ මොකක්ද? ස්වාමින් වහන්සේගේ වචනයෙහි ප්‍රමුදිත වෙමින් ඒ දිවාරෑ දෙකී භාවනා කරන්නට අපට උන්වහන්සේ කියා දෙනවා. එසේ කරන අයගේ ඒ ඵලදායීත්වය. එතකොට මෙතනදි කියනවා නියම කලට ඒ වගේ කෙනෙක් පළදරනවා ඔහුගේ ජීවිතයේ සියල්ල සරුසාර වෙනවයි කියලා. බලන්න අපි නමෝමරිය කියනවා ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දා උමේ. බලන්න මරියාවන් එවන් වාසනාවක් ලැබුවේ ඒ ඵලය තමගේ කුසෙහි දරාගත්තේ ඊට පෙර ඒ වචනේ තමාගේ සිත්හි නිදන් කරගත්ත නිසයි කියලා. මේ වචනේ තමාගේ සිත්හි නිදන් කරගෙන ඒ ගැන නිරන්තරයෙන් මෙනෙහි කළයි කියලා ස්වාමීන් වහන්සේගේ වචනේ ලුක්තුමාගේ සුවිශේෂයේ දෙවෙනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තියෙන් අපට ප්‍රකාශ කරනවා. අපි තවදුරටත් ගියොත් මේ දෙවෙනි රහස ස්වාමීන් වහන්සේ තුල ආධ්‍යාත්මිකව පළදැරීමට මෙන්න අපට කියනවා ජෙරමියා දිවස්සිවරයා 17 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ සිට හරිම ලස්සනයි ඒ වචනයත්. උන්වහන්සේ කියනවා මිනිසුන් කෙරෙහිත් මිය යන සුළු ශරීර කෙරෙහිත් නොව ස්වාමින් වහන්සේ කෙරෙහි තරයේ විශ්වාස කරන මිනිසා භාග්‍යවන්තේකි. එතකොට අපි අද සාමාන්‍ය පෙළඹවීම වෙන්නේ අපි මිනිසුන් කෙරෙහි සම්පත් පුද්ගලයින් කෙරෙහි ධනෙ බලයේ තියෙන අය කෙරෙහි විශ්වාස කිරීම. ඒ වගේම අපගේම සුව ශක්තිය අපගේ ශරීරයේ මනසේ බුද්ධියේ ශක්තිය කෙරෙහි අපි යැපීම. එසේ නොව ස්වාමින් වහන්සේ කෙරෙහි තමාගේ පූර්ණ විශ්වාසයේ බලාපොරොත්තුව ප්‍රේමය තියෙන අයට මොකද්ද වෙන්නේ කියලා මෙන්න අපිට 8 පදේ කියනවා. ඔහු ගන්නියුරේ සිටුවා ඇති ගඟටම මුල් ඇද ඇති ගිම්හානේට කිසි බියක් නැති කොළ පරවියාමක් නැති නියඟ කාලය ගැන කරදර නැති බලන්න නොනැවති දිගටම පළදාවක් ඇති ගසක් හා සමාන වේ. අර ඉස්සර වෙලා පදේ කියනවා නියම කලට. නමුත් ඊටත් වඩා ඔබට ගිහිල්ලා කියනවා නොනවති ඵලදරන ගසක් බවට පත් වෙනවා. එතකොට ස්වාමින් වහන්සේගේ වචනේ තුල ඵලදරන කෙනෙක්, උන්වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාස කරන කෙනෙක් 24 පැයක් 7 දවසක් සතියට ඵලදරන බව තමයි අපට මේ වචනයෙන් ප්‍රකාශ කරන්නේ. බලන්න හරිම බලගත් ලස්සන වචනයක් අපිට උන්වහන්සේගේ වචනේ තුලින් මනාවරණය කරනවා. අපි යමු තවදුරටත් මේ තවත් රහසක්. සෙකරියා දිවස් ප්‍රසාදිවරයාගේ පොතේ 4 පරිච්ඡේදයේ 6 වගන්තිය අපිට මතක් කර දෙනවා. එතකොට මේ සෙකරියා දිවස් ප්‍රසාදිවරයාට දෙවදූතේ දර්ශ්වාමින් වහන්සේගේ දූතයා දර්ශන වෙලා කියනවා මේ සෙරුබාබෙල් නැමැති රජට ප්‍රකාශ කරන්නට කියලා මේ පොරොන්දුව දානය කරන්නට කියලා. මොකද්ද පොරොන්දුව? නුඹට ජය අත්වන්නේ සේනා බලෙන්වත් සුව ශක්තියෙන්වත් නොව මාගේ ආත්මානුභාවයෙන්ය. රජෙකුගේ ශක්තිය වන්නේ ප්‍රේමවන්තීනි තම සේනා බලයයි. නමුත් ස්වාමින් වහන්සේ කියනවා ඒ සේනා බලය කෙරෙහි විශ්වාස කරන්න එපා. තමා ප්‍රගුණ කරගත් තමාගේ ශක්තියින් කුසලතා තමාගේ බාහු දේහය ගැන විශ්වාස කරන්නට එපා. ඒ සියල්ලට වඩා මගේ ස්වාමින් වහන්සේ මේ සුද්ධ ආත්මයන්න් කෙරෙහි විශ්වාස කරන්න කියලා. 7 පදේ කියනවා විශාල කන්දක් උවත් නුඹ ඉදිරියේ සමතලා වන්නේය. බලන්න ආත්මයන්න් තුල අපි ආධ්‍යාත්මිකව ඵලදරන ආකාරය ගැන ලස්සනට අපිට ප්‍රකාශ කරනවා ගලාතිවරුන්ට ලියු හසුනේ 5 පරිච්ඡේදයේ 22 වගන්තිය. එහෙත් ආත්මයන්න් වහන්සේ කරුණකටගෙන ඇතිවන ප්‍රතිඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම, ආත්ම දමනේ හා මුර්දුකම යන මේවාය කියලා. එතකොට ඵල 9 ගැන ශුද්ධාත්මන වහන්සේගේ මඟ පෙන්වීම අනුව හැසිරෙන සියලු දෙනා මේ ඵල දරන බව අපිට ප්‍රකාශ කරනවා. ඒක නිසා අපේ සුව ශක්තියෙන් අන් අයගේ සහයෙන් කරන්න බැරි බොහෝ දේවල් අපි ආත්මයන්න් වහන්සේ කෙරෙහි රඳා පවතිනවා නම්, උන්වහන්සේගේ දීමනා අපි ලබා ගන්නවා නම් අපට අයත් වෙන බව මේ වචනයෙන් අපිට ප්‍රකාශ කරනවා. එසේනම් අපි කිව්වා වචනේ තුල ස්වාමින් වහන්සේ කෙරෙහි ගැඹුරු විශ්වාසයක් ඇතිව ආත්මයන්න්ගේ මඟ පෙන්වීම අනුව හැසිරුණොතින් අද රම්මි තාත්තේ පුතේ දුවේ අපගේ ජීවිත ඵල දරනවා. ඇත්තෙන්ම අපි ලොකු අරගලයක යෙදෙන්නේ මේ උවදුරු සමය තුල, විශේෂයෙන්ම ආර්ථික අවපාතයකට විශාල නස්පැත්තියකට අපගේ දේශය ඇද වැටිලා තිබෙනා වූ මෙවන් අභාග්‍ය සම්පන්න කාලයක් තුල අපි ඊටාම දුෂ්කර උවදුරු සමයක් තුල අපි ජීවත් වෙන්නේ. ඒ වගේම යක්ෂයාගේ, ලෝකයාගේ, මාංශයාගේ ග්‍රහණයට හසු වෙලා අපි ආධ්‍යාත්මික ලොකු අරගලයක යෙදෙන නපුරා සමග පොරබදින කුරිරු සටනක යෙදෙන කාලයක් මේක. ස්වාමින් වහන්සේත් එසේම නපුරා සමග සටන් කළා. විශේෂයෙන්ම ලුක්තුමාගේ සුවිශේෂයේ 4 පරිච්ඡේදයේ 1, 2 වගන්තිවලදී අපිට ප්‍රකාශ කරනවා ජේසුස් ස්වාමින් වහන්සේ ශුද්ධාත්මයන්න්ගෙන් පූර්ණව ජෝර්දානෙන් ආපසු ආවිට ආත්මයන්න් වහන්සේ විසින් උන්වහන්සේ පාලුකරයට ගෙන යනු ලැබූසේක. එතකොට ශුද්ධාත්මයන්න් වහන්සේට ජේසුස් ස්වාමින් වහන්සේ ඉඩ දුන්නා උන්වහන්සේව රැගෙන යන්නට ඒ පාලුකරයට, ඒ මහා මෙහෙවරට, ඒ ප්‍රසිද්ධ ජීවිතයට සූදානම් කිරීම සඳහා. මෙහිදී දින 40 මුළුල්ලේ උන්වහන්සේ පරීක්ෂා කරනු ලැබූසේක. එතකොට දින 40 පුරාම, ඒ අවසාන මොහොතේදී පමණක් නෙවෙයි, ලූක්තුමා ප්‍රකාශ කරනවා දින 40 පුරාම යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලැබුවා. ප්‍රේමන්තේනි, යක්ෂයා අපි කියනවා පුදුම යකෙක් කියලා. මේ යක්ෂයා අපි ළඟට එන්නේ එදා ජේසු ළඟට ආවෙත් අනාරාධිතවයි. ශුද්ධාත්මනන්ව කැඳවගෙන ඒ පාලුකරට යන ජේසු මෙන්න අනාරාධිතව යක්ෂයාත් ඇවිල්ලා මුළු කාලය ඇතුළතදීම යක්ෂයා පරීක්ෂා කරනවා ස්වාමින් වහන්සේව. ඒක අපිට සසඳන්නට පුළුවන් මම බොහෝ විට කියන කතාවක් තමයි මල් පැලේයි වල් පැලේයි කතාව. බලන්න අපේ අම්මලා අපේ ගෑනු අය මල් පෝච්චියක් අරගෙන ඒකට පෝර දාලා වතුර දාලා අපි රෝස පැලයක් හිටවනවා. මේ එක මල් පැලයක් හිටවපුවම මෙන්න තව සති දෙකක් යද්දි වල් පැල ගොඩක්. මල් පැල එකයි වල් පැල ගොඩයි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ රසය උරාගෙන මේ මල් පැලේටත් වඩා ඒ වල් පැල රාශියක් ඉබේම වැඩිලා අර මල් පැලේ දුර්වල වෙලා අනිත් ඒවා මනවින් පෝෂණය වෙලා. මේක තමයි ඇත්ත, මේක තමයි සත්‍ය. අපි මේ කාලය තුලදී අපේ දුගුණ නසන්නට උත්සාහ කරද්දී, අපි සුගුණ වඩන්නට උත්සාහ කරද්දී, අපි මොනතරම් සටනක අපි කොපමණ අමාරු අත්දැකීමකට මේ කාලේ ළඟා වෙනවද කියලා ඔබයි මමයි දන්නවා ප්‍රේමවන්තේනි. එනිසා අපි මේ ස්වාමින් වහන්සේට මේ පරීක්ෂා ජය ගන්නට පුළුවන් වුණේ කුමක් නිසාද? ශුද්ධාත්මනන් වහන්සේ එතන හිටියා. නිරාහාරයෙන් උන්වහන්සේ ගත කළා. ගැඹුරු යාඥාවක යෙදුණා. දේව වචනේ මෙනෙහි කළා. අන්න ඒ නිසා තමයි යක්ෂයාගේ පරීක්ෂාවන් ජය ගන්නට මේ වචනේ නැමැති දෙමුහත් කඩුව පාවිච්චි කරලා නපුරාව පරාජය කරන්නට යේසු ස්වාමින් වහන්සේට පුළුවන් වුණේ. අවසාන වශයෙන් මේ පළදැරීම කොයි ආකාරයෙන් සිදුවේ යුතුද කියන එක සුද වූ ජාන්තුමාගේ සුවිශේෂී 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය එපමණක් නොව 4, 5, 7, 8 කියන ඒ වගන්ති වලින් අපට මනවින් පැහැදිලි වෙනවා. මිදිවැල මමය, ඔබ එහි අතුය. යමෙක් මා තුල සිටින්නේද, මම ඔහු තුල සිටිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵලදරයි. මන්ද මගෙන් වෙන්ව කිසිවක් කරන්නට ඔබට නොහැකිය. මෙහා සමානම පදයක් තමයි 4 වෙනි පදේ. මා තුල සිටින්න මමද ඔබ තුල සිටිමි. අත්ත මිදිවැලට යාවි නැත්නම් වෙන්ව ඵලදරන්නට ඊට නොහැකිසේ. ඔබ මාහා ඒකාබද්ධ නොවන්නහුනම් ඵලදැරීමට ඔබට නොහැකිය. ඔබ මා තුල සිටින්නහුනම් මාගේ වචනය ඔබ තුල පවතිනම් ඔබ කැමති දෙයක් ඉල්ලන්න ඔබට දෙනු ලැබේ. එසේනම් ස්වාමින් වහන්සේ එකට බද්ධ වුණොත් උන්වහන්සේ හා උන්වහන්සේ තුල ජීවත් වුණොත් පමණයි අපට සැබවින් ඵල දරන්නට පුළුවන්. එතකොට එසේ අපි ඵල දරුවොතින් තමයි 8 වෙනි පදයට අනුව කියන්නේ පියාණන් වහන්සේව මහිමේට අපට පමුණුවනු ලබන්නට පුළුවන් වන්නේ. මාගේ පියාණන් වහන්සේ මහිමයට පමුණුවනු ලබන්නේ ඔබ බොහෝසේ ඵල ධර්මින් මාගේ ශ්‍රාවකයින් වීමෙන්ය. එහෙමනම් ප්‍රේමන්තිනි, අපි දවස් 20ක් මෙසේ පැමිණ තිබෙනවා. මේ ධර්ම විවේකයේ 40 දින ධර්ම විවේකයේ මේ පාලුකර අත්දැකීමේ, එහෙමනම් අපට මේ වචනේ ආලෝකයෙන් මේ වෙද්දි වැටහෙනවා ඇති, අපි ඇත්තෙන්ම ඵල දරන කිතුණුවන් නෙමෙයි, කිස්තු ශ්‍රාවකයන් නෙමෙයි කියලා. අප තුළ බොහෝ විට ආධ්‍යාත්මික වඳභාවයක් අපි අත්දකිනවා. වඳභාවයක් කියන්නේ විවාහ ජීවිතයක් තුළ දරුපලක් නොමැති අය වඳයි කියලා අපි කියනවා. බොහෝ විට කිතුණු අපිත් වඳයි. ආධ්‍යාත්මිකව බොහෝ විට අපි ඵල දරන්නේ නැහැ. එමනම් මේ කාලය තුලදී මා සිටිනා තැන සිට මා සිටිය යුතු තැනට සංක්‍රමණයක් වීමට, ගමනක් පසු කර යාමට මේ තැබෑ අරුත වන්නේ ඒ බැවින් අපි සිටිනා තැනින් සිටිය යුතු තැනට වෙනස් වීමක් කළ යුතුයි ප්‍රේමවන්තේනි. එහෙමනම් මේ ප්‍රසාද ජනක කාලය තුලදී අපි ඒ ගමන සැබෑ ඵලදැරීමක් කරන්නට අදිෂ්ඨාන කරගනිමු. අවසාන වශයෙන් අපි කිව්වා මේ අර මැදිහත් වීම කරනවා මේ උයන් ගොව්වා. අපටත් මේ මොහොතේ අප දේශය ඇද වැටි තිබෙනා මේ කාලකන්ණි තත්වයේ අපගේ දේශපාලන නායකත්වයේ පාපයේ ශාපයේ අපි සියලු දෙනාම අද භුක්ති විඳින්මින් තිබෙනා මේ අභාග්‍ය සම්පන්න කාලය තුල අපිට ස්වාමින් වහන්සේ බලගත්ු මැදිහත් වීමක් කරන්නට ඉල්ලා සිටිනවා. එසේනම් දෙක වංශාවලියේ 7:14 වගන්තිය උන්වහන්සේ අපිට මෙසේ ප්‍රකාශ කරනවා, මාගේ නාමයේ දරන මාගේ සෙනග බැගෑපත් වී යාඥා කර මා සොයා තමන්ගේ නපුරු මාර්ග අත්හැරියොත් මම ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාඥා අසා ඔවුන්ගේ පව් ක්ෂමා කර ඔවුන්ගේ දේශය සුවපත් කරන්නෙමි. හරිම බලගත්ු පොරොන්දුවක් උන්වහන්සේ දෙන්නේ. එහෙමනම් කිතුණු අපට ලොකු භූමිකාවක් තියෙනවා. උන්වහන්සේගේ නාමයේ දරන කිතුණු අපි සුළුතරයක් වුණත් අපිට පුළුවන් මේ දේශයට සුවය අත්පත් කර දෙන්නට. එදා උයන් ගොව්වා මැදිහත් වුණා වගේ තව වසරක් දෙන්නට කියලා ස්වාමින් වහන්සේ අපිට දෙන්නේ අර එක සෙකන්ඩ් චාන්ස් එකක් විතරක් නෙමෙයි. උන්වහන්සේගේ දයාව, කරුණාව කොන්දේසි විරහිතව අපරිමිතව අපට ලැබෙනවා ප්‍රේමවන්තයනි. එසේනම් අපගේ භූමිකාව වෙන්නේ බැගෑපත්ව පසුතැවිලි වෙලා උන්වහන්සේට යාඥා කරලා අපේ නපුරු මාර්ගවලින් මේ කාලය තුලදී අපි ඉවත් වුණොත් ස්වාමින් වහන්සේ පොරොන්දු වෙනවා අපගේ දේශයේ පව් ක්ෂමා කරලා අපගේ දේශයට සුවයක් දානය කරන්නට. අපි මොහොතක් නිහඬව යාඥා කරමු. ජීවමානව ස්වාමිනි, අපි ඔබ වහන්සේගේ වචනේ මෙසේ මෙනෙහි කරන්නට අවස්ථාව ලබා දීම ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ඒ වගේම අපි කිතුනුවන් හැටියට ක්‍රිස්තු ශ්‍රාවකත්වයේ පළදැරීම වෙනුවට වඳ භාවයෙන් යුක්තව අපි අන්ධමන්දව ජීවත් වෙනවීම ගැන අපි කනගාටු වෙනවා. අපි පසුතැවිලි වෙනවා. අපගේ ජීවිතය වෙනස් කරගන්නට විශේෂයෙන්ම ශුද්ධාත්මනන් වහන්සේ තුල පළදරන්නට සුදු වූ ස්වාමිනි අපට අවශ්‍ය වරප්‍රසාදය නොමදව දානය කළ මැනව දනු සදාටත් ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ගෞරවයත් මහිමයත් වන්දනාවත් ප්‍රශංසාවත් අත් වේවා. ආමෙන්. එකම දෙවියන් කෙරෙහි මම විශ්වාස කරමි.
1: ආසා පොළවද පෙනෙන පිණිසියල්ලද මම වදාළ සියලු පැතුම් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ ඒක ජනත පුත්‍රයානන්ද එකම ස්වාමීන්දවර ජේසුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලකටම පෙර දෙවියන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නම් මවනොලග පියාණන් වහන්සේ සමග එකම බවත්ව ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවුන් ලැබුවේය. මිනිස් අපෝ දෙසාද අපකැලීමු දෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැසවදාළසේක. සුදාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්‍නි මරියාවන්ගේ මිනිස් බවගෙන ඔවුන් වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවද ඔවුන් වහන්සේ අපෝදෙසා පොන්සියෝ පිලාත් යටතේ කුරුසයෙන් ගැසුණු ලැබ මරණේ වේදනාව විඳ උකුත් වී තැන්පත් කනු ලැබූසේක. ශුද්ධ නිවිලි පරිදි ඔවුන් වහන්සේ තුන්වනදා උත්තාන වූසේක. ඔවුන් වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මලුන්ද විශ්වය කරන්නට ඔවුන් වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. ඔවුන් වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැතේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සම්විධානන්ද ජීවදායක ආනන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ පියානන්ද පුත්‍රයානන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. ඔවුන් වහන්සේ දිවසවරුන් මගින් කතා කළසේක. අපොස්තුලවරුන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි.
2: පෞකමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක ඇති බව අදහා ගනිමි. තවද මලුන්ගේ නැවත නැගිටීමද මත පැමිණ සදාතන ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමෙන්.
0: ස්වාමින් වහන්සේගේ වචනයට අපි සවන් දුන්නා. දැන් උන්වහන්සේ අපගේ වචනයට සවන් දීමට සූදානම්. එම නිසා බැගෑ සිතින් යුක්තව අපගේ ඉල්ලීම් උන්වහන්සේගේ පාමුල තබමු.
3: ආදර දෙවි පියාණනි, කුලාන්ත වරප්‍රසාදයන් ළඟා කර ගැනීමට අප සියලු දෙනා මෙහෙවන්නට සුද වූ සභාවේ එඩේරිකත්වය දරන සියලු දෙනාට හැකිවන පිණිසද
4: ස්වාමිනි අපකරණ යාඥා සාවදාල මැනව.
3: ආදර දෙවි පියාණනි, සැබෑ සිත් හැරීමක් තුල තම වගකීම් නිසියාකාරයෙන් අවබෝධ කරගෙන අප රට වැසියන්ට සරණ වෙමින් ඇති නැති පරතරය තුරන් කරමින් එක ලෙස සතුටින් දිවි ගෙවීමට අවශ්‍ය පරිසරයක් සකස් කිරීමටද
4: ස්වාමිනි අපකරණ යාඥා සාවදාල මැනව.
3: සෞබලති දෙවි සමිඳුනි, සැබෑ මනස්ථාපනයක් තුළින් ජීවිත වෙනසක් අත්දැක දෙවිඳුන් ප්‍රේමයට සාක්ෂි දරමින් විශ්වාසවන්ත කිතුණු ජීවිතයක් ගත කිරීමට අවැසි වරම් දානය කරන පිණිසද
4: ස්වාමිනි අපකරණ යාඥා සාවදාල මැනව.
3: ආදර දෙවි පියාණනි, මෙම දිව්‍ය පූජා යාගය විකාශය කිරීම සඳහා බැතිබර දායකත්වය සපයන අය සහ එම පවුල්වල සියලු දෙනාද ඔබ වහන්සේගේ වරම් සහ වරප්‍රසාදයන්ගෙන් පූර්ණ කරන පිණිසද
4: ස්වාමී අපකරණ යාඥා සාවදාල මැනව.
0: ඉල්ලන්න ඔබට ලැබින්නේ ස්වයන් ඔබට සම්බවන්නේ තට්ටු කරන්න ඔබට අරිනු ලබන්නේයි වදාලා වූ ස්වාමිනි, ඔබ වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් බලාපොරොත්තු වෙන හා ප්‍රේමයෙන් ඉතුරුව ඔබගේ දරුවන් ඔබගේ පාමුල තැබූ මේ යාඥාවලට සවන් දී වදාල මැනව. ඔබ වහන්සේ සදහටම වැජබිනි සේක රජකම් කරන සේක.
4: ආමෙන්.
0: ලෝකාග්‍ර දෙවි ස්වාමිනිය, අප ඔබට පුදන මේ පූපේ ඔබගේ මහත් දැනුම ලබා ගත් හේඳ, පොළවේ සරුසාරයෙන් සහ මනුෂ්‍ය ශ්‍රමයෙන් සෑදුණු හේඳ, අප සඳහා ජීවනදායක පූපේ බවට පත්වන හේඳ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.
4: දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා.
0: ලෝකාග්‍ර දෙවි ස්වාමිනිය, අප ඔබට පුදන මේ මිදිවස ඔබගේ මහත් දැනුම ඔබ ලබා ගත් හේඳ, මිදිවැලේ පළදාවෙන්ද මනුෂ්‍ය ශ්‍රමයෙන්ද සෑදුණු හේඳ අප සඳහා ආත්මික පාණ්‍ය බාට පත්වන හේඳ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.
4: දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා.
0: සහෝදරනි මාත්‍යබත් ස්වාමින් වහන්සේට පුද දෙනමේ මෙයාගේ උන්වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න.
4: ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද, අපට තමන් වහන්සේගේ මුරුෂුද්දෝ සභාවට ප්‍රයෝජනවත් සඳහාද, ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා.
0: දෙවි ස්වාමිනි, මේ ආගේ මගින් අප කෙරෙහි පැහැදී අප පව්කමා කරන මෙන් ඔබගෙන් ඉල්ලා සිටින අපට අපගේ සහෝදරයන්ගේ වැරදි කමා කිරීමටද පිහිට වූ මැනව ඔබ වහන්සේ සදහටම වැජඹෙන සේක රජකම් කරන සේක.
4: ආමෙන්.
0: ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා.
4: ඔබ සමගද වනසේක්වා.
0: ඔබගේ සිත් යොමු කරන්න.
4: ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු.
0: අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු.
4: ඒ යෝග්‍ය වූද යුතුවද ක්‍රියාවකි.
0: පරිශුද්ධ පියාණනි, සියලු බල සදාන්තන දෙවියනි, අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කල්ලිද සෑම තැනීද අපි වහන්සේට තුති බෙදීම සැබවින්ම යෝග්‍ය යුතුවේ සාධාරණීය ගැලවීම දායකය. ඔවුන් වහන්සේ ඒ සමරිතානු වනිතාවන්ගෙන් පානය කිරීමට ජලය ඉල්ලමින් ඇය තුළ විශ්වාසයේ ආලෝකය බිහි කළසේක. ඇය තුළ විශ්වාසයේ ජනිත කිරීමට උන්වහන්සේ තුළ වූ පිපාසය මගින් ඔබ වහන්සේගේ ප්‍රේමයේ ගින්නෙන් ඇගේ හදවත් දැල්වූසේක. එයින් සුද්ධ වූ සුරදූතයින්ද ස්වර්ගවාසීන්ද සමග අපිදු මෙසේ එක්වෙමු.

කැමැත්තෙන් පවරා දීමට පෙර පුපේ රැගෙන වහන්සේට තුති පුදා ඒ කඩා මෙසේ කීමින් ශ්‍රී ශ්‍රාවකයන්ට දුන්සේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රි භෝජනයේ වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදාමසේ කියමින් සිය ශ්‍රාවකයන්ට දුන්සේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න සැබවින්ම මෙය අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පෞකමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද වගුරුණු ලබන්නේ මාස්සී කිරීම පිණිස මෙය සිදු කරන්නේ.

0: ස්වාමින් වහන්සේම ඉගැන් වූ යාඥාවෙන් අපි පියාණන් වහන්සේට මෙසේ ප්‍රශංසා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ හිමිනුලෙදිටු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දාණය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප ක්ෂමා කරන්නාක් මෙන්, අපගේ වැරදිද ක්ෂමා කළ මැනව පාප අවස්ථාවලට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අපමුදාගත මැනව.
1: ස්වාමිනී, සියලු හැපතින් අපමුදාලන මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමයේ සතුට උදා කරන මෙන්ද අපි ආයිදිමු. එවිට ඔබගේ කරුණාබර පීඨ ලැබ නිරතුරු පාපෙන් මිදී සෑම කරදර ප්‍රශ්න වේදනා පාප පරීක්ෂා ජීවිත අභියෝග හා විශේෂයෙන්ම අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු.
2: රාජයේද බලයේද මහිමයේද සදාටම වහන්සේගේ
1: සාමය ඔබ සමග තබා යමී. මාගේ සාමය ඔබට දෙමීසුකී ශ්‍රාවකී නමතව දාල වහන්සේ අපගේ පාපයන් උත්කා ඔබගේ සභාවේ විශ්වාසයේ සලකා ඔබගේ කැමැත්ත පරිදිම සභාවට සාමයත් සමගියත් දානය කරන්නට කරුණා කළ මැනව ඔබ සදාටම වැජබිනිසේක රජකම් කරන සේක. ස්වාමින් වහන්සේගේ සාමය හා සමාදානය ඔබ සමග පවතිවා.
2: ඔබ සමගද පවතිවා.
1: අපි එකිනෙකාට

0: patimo obata sami viva. Luwe pau harina
1: deva chabalakayanani apata karuna kalamenava luwe pau harina deva chabalakayanani apata karuna kalamenava luwe pau harina deva chabalakayanani apata samaya dunamenava.
0: මෙන්න දේවාජ බාලකයානු මෙන්න ලොවේ පවහරින තැනන් වහන්සේ මෙන්න පසුතැවිල්ලක් තුලින් ස්වාමින් වහන්සේගේ වචනේ මෙනෙහි කරමින් ඵල දරන්නට අපට අද දවසේ කැඳවීමක් දානය කළ ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ භෝජනේ වළඳා එයින් ශක්තිමත් වී සැබෑ කිතුනු ශ්‍රාවකයන් ලෙස ජීවත් වන්නෝ සැබවින්ම භාග්‍යවන්තයෝය.
1: ස්වාමිනි ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසෙක් නොවෙමි. එහෙත් වචනය පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුව වන්නේය.
0: සුනාංශගේ ශ්‍රී සර්වේ හංශ්‍රේ සදා ජීවිතයට පාක්ෂ
2: ආත්මික ආකාරයෙන් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ ආඥාව සත්ප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසු සමිඳුනි මේ මොහොතේ සක්‍රමේන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශා වෙමි. ජේසුස් සමිඳුනි මාගේ හෘදයට වඩිනවා සුඳේ. ආමෙන්.

0: අපි යාඥා කරමු. දෙවි සමිඳුනි, මේ ප්‍රසාද නිධානයට හවුල් වීම තුලින් ඔබ වහන්සේගේ කමාව අපි ලබා ගතිමු. සාමයෙන් හා එකමුතු කමින් අප සැම එක් කළ මැනව. මෙකිදී අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම ලැබේවා.
1: ආමෙන්.
0: ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා.
1: ඔබ සමගද වනසේක්වා.
0: සර්වබලධාරී දෙවි මහෝත්තමයාණන් වන පියානෝද, පුත්‍රයානෝද, ශුද්ධාත්මයානෝද ඔබ සියලු දෙනා ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. යන සාමෙන් හා ප්‍රෙමින් යුතුව ජීවත් වන්න.
1: දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
0: මේ දිව්‍ය පූජා යාගය ඔබ වෙත ගෙන ඒම සඳහා බැතිබර දායකත්වයේ පිදු ඒ සියලු දෙනාටත්, එයාගේ පවුල්වල සියලු දෙනාටත් අපගේ හදපිරි කෘතවේදීත්වයේ පුදන අතර ආයත ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදේ බහුලව අපි ප්‍රාර්ථනා කරනවා. ඒ සමගම ඔබ සිටිනා තැන සිට මෙම නාලිකාව මගින් අප පැවැත්වූ එම දිව්‍ය පූජාවට සහභාගී වූ සියලු දෙනාටත් ස්වාමින් වහන්සේගේ ආශිර්වාදේ බහුලව ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි.
2: ඔබ ඒ සවන් දුන්නේ ගරු ජෝඩ් නික්ලස් පියතුමා විසින් තේවත්ත දෙව්මැදුරේදී පසුගිය දිනක පවත්වන ලද ඉරුදින දිව්‍ය පූජා යාගයටයි. පටිගත කළේ සුනිල් ප්‍රනාන්දු. ඔබට කතා කළ මම රජිත තේනත්. ඔබ සැමට ජේසු පිහිටයි.

බලාපොරොත්තු පොදිබැඳගෙන ජීවත් වෙන අපිට ඒ බලාපොරොත්තු අතර ජීවත් වෙනවට වඩා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන්න ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. නිරතුරුවම රැඳින් අපිත් එක්ක සාර්ථක ජීවිතයකට මඟ කියන්නම් අපි දිමුතු රේඩියෝ. අපි වහගෙන ඉන්න ආදරණීය සුවහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිරණය කරන නැවුම් අත්දැකීමක්. මේ අත්දැකීම අපි ඔබට තිරණය කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම ගන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුණු නිසා. අන්න ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඳගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බල සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

ඉදුවරේ නිමා විය. ඉරි තැලී ගිය කාෂ්ටක ඌ මිහි කතට අමාදහර ඇද හැලිනි බිඳුව බිඳුව. දහම් මිහිර හද පිනා මේරු සුවරෙක් කරයි දොරින් දොර පතුරුවා. පහන් කරන හද මඬල කන්කළු රස ගඟුල. ඒ වෙනකක් නොව ඔබ දිමුතු රේඩියෝව.

ආදරය නැමැති සමීකරණය හමුවේ සියලු ප්‍රශ්න විසඳාගත හැකිය. විද්වත් ජෝන් නෑෂ් එහෙම කියනවා. ආදරේ හොඳම සමීකරණය. හොඳ මොසුව. ජේසුතුමා තමයි ප්‍රේමේ පරමාදර්ශය. ලුණු ආහාරය රස ගන්වනසේ දියවි වැයවි. ඕ එන්න දසත විසිරි සිටින ආදරයෙන් පිරුණු ඔබේ හැකියාව මුහු කරන්න. අපත් සමගෙක් වන්න ආදරේ බෙදන්නට මේ දිමුතු රේඩියෝ අයියේ.

දැලා අපි යන්නේ ජීවිතයේ අවසාන කාලයට. මේකට මහලුවිය කියනවා. කොහොම කෙසේ වෙතත් මේ ආපු ජීවිත ගමනේදී අපිට බොහෝ දේ හමු වෙනවා, නැති වෙනවා, එකතු වෙනවා, වෙන වෙනවා. ආපු ගමනක් තියෙනවා යන්න වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. කොහොම වුණත් මේ ගමනාන්තය දක්වා යන ගමනේදී අපිට බොහෝ දේ එකතු කරගන්න ලැබෙනවා. පුංචි පුංචි හිත්වල මොනතරම් බලාපොරොත්තු ඇද්ද? ඒ බලාපොරොත්තු කරපින්නාගෙන බලාපොරොත්තුවක් තඹ දොයිතුවකටත් මායිම් නොකරපු ආදරණීය අම්මා තාත්තා බලාපොරොත්තු අතර දරුවන්ව තනිකරත්

ඒක මොනතරම් අපිට ඔබට දැනෙන හදවතක් තියෙන අයට සංවේදීව දැනෙනවා ඇති. එහෙම සංවේදී ජීවිතවල ජීවිත කතාව ලියන්න එන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

ලොවට සැරිසරන දින්තු රේඩියෝ ඔබට මේ ලඟට දේව මාතා ප්‍රාර්ථනාව සමග එක් විය හැකියි.

රෝස කුසුම දේව මාතාවන් ගෙනුවානේ දිමුතු රේඩියෝ නාලිකාවේ ප්‍රචාරය කිරීම සඳහා ඔබත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දෙන්න විමසන්න දිමුතු රේඩියෝ ගරු අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල දුරකථන අංක 077 32 65 133 071 83 72 582

0: නවදිනක අරුණැල්ල තන මත පිණි දියකර හැරියේ යම් සේද දුක කඳුල දුරු කළා. පණනලට නව අරුතක් ලබා දී ගෙවන්නට මේ දිවිය සපලත්වෙන්. හදට කතා කරනා මේ හඬ දිමුතු රේඩියෝවයි.
1: කතා කරන්න දුරකථන අංක 0.77 32.65 133 0.71 83.71 582

0: දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපේ සහෘද හිතපතට තමයි මේ මතක් කිරීම. ලෝකේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්නේ බොහොම ආදරෙන්. දයාව කරුණාව මෙත් සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණය කරන බලාපොරොත්තුවේ. ඒ නිසාම අපි නිතරම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳි ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනා කරනවා රැඳින් අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.
1: අභිරහස්සමය රෝස කුසුමී මෑණියන්ගේ බැතිය මුළුලව පතල කිරීම අරමුණු කරගෙනය. අභිරහස්සමය රෝස කුසුමී මෑණියන්ගේ නුවාණය ඉමිහිරි ගීතිකා සහ යාඥාවලින් කඩු සතකින් පසාරු කරන ලද අප පෙම්බර මෑණියන්ගේ නිර්මල හෘදයට සැනසීම ලබා දීමට පවත්වනු ලබන භක්ති අභ්‍යාසයන් සඳහා පිටිවහලක් වනු ඇත.
0: ගීත ගායනය සුදත් ප්‍රියශාන්ත ත්‍රිලාල් ප්‍රනාන්දු සමග මොරිස් සොයිසා. සංගීතය මෙහෙවීම සුදත් ප්‍රියශාන්ත. වාදන සහය සුදත් ප්‍රියශාන්ත දිනේෂ් ප්‍රනාන්දු සමග එසිත් ප්‍රභාත් ප්‍රනාන්දු. පටිගත කිරීම සහ සංස්කරණය සුනිල් ප්‍රනාන්දු. සුපූත ශබ්දාගාරය පම්බල.

විද්‍යාලා ගැබින් නැගෙන කුමරි කවුරුද? ගීපද රචනය සහ සංගීත නිර්මාණය ගරු බර්සිලින් ජයකොඩි පියතුමා. ගීත ගායනය කල්යාණී වංශනාථ සමග සේවිනි රාජපක්ෂ. නව සංගීත අධ්‍යක්ෂණය සුදත් ප්‍රියශාන්ත.

නව දිනක අරුණැල්ල තන මත පිණි දියකර හැරියේ යම් සේද දුක කඳුල දුරු කළා. පණනලට නව අරුතක් ලබා දී ගෙවන්නට මේ දිවිය සපලත්වෙන්. හදට කතා කරනා මේ හඬ දිමුතු රේඩියෝවයි.

0: ගුවන් විදුලිනාලිකාවේ ප්‍රචාරය වන රෝසු කුසුම දේවමාතාවන්ගේ නුවාණය ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම සඳහා ඔබටත් ඔබගේ බැතිබරදායකත්වය ලබා දිය හැක. විමසන්න ගරු අධ්‍යක්ෂපියතුමා, සුපුවත් ගුවන් විදුලිනාලිකාව දිමුතු පදනම පම්බල.
1: කතා කරන්න දුරකථන අංක 0777 3265 133 0771 5082.

0: Bir an angede putre an angede çudhatme an angede namin.
1: Amin.
0: Abge Swamin vane Jesus Christun vahan sege vara prasadaya devi piyanange premya. Şuddhatme an ange sahabagi kamat obasiyalu dena samag pavativa.
1: ඔබ සමගද පවතිවා
0: ප්‍රේමවන්තනි ජුමානු ස්වාමින් වහන්සේගේ නාමයෙන් ඔබ සිල් දෙනා ආදරෙන් සාදරෙන් මෙම දිව්‍ය පූජා යාගයට පිළිගන්න අතර ස්වාමින් වහන්සේ අපිව පසුතැවිල්ලකට කැඳවනවා මේ දිව්‍ය පූජා යාගයට වඩා සුසුස් ලෙසින් සහභාගි වීම සඳහා එසේනම් අපින් සුදු සභාවත් ස්වාමින් වහන්සේත් බලාපොරොත්තු වෙන මේ ගමන අපි පැමිණ තිබෙනවද එසෙත් නැත්නම් අපින් බොහෝ දේ අතපසු වී තිබෙනවාද කියලා පසුතැවිලි හදවතකින් යුක්තව අපින්ම අපි විමසා බලමු සියලු බලති දෙවියන් වහන්සේට

0: සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයේට අප පමුණුවන සේක්වා.
1: ආමේන්.
0: ස්වාමිනී කරුණා කළ

0: අපි යාඥා කරමු. කරුණාබරිත වූ දෙවි ස්වාමිනි, සකල යහපතානන් වන පියාණනි, උපවාසයෙන්ද යාඥාවෙන් හා ධර්ම ක්‍රියාවන් මගින්ද පාපේ හා ස්වාර්ථේ බැමිවලින් මිදීමට ඔබ අපට මඟ පෙන්වන සේක. අපේ අදමිටු බව අපි පිළිගනිමු. අපේ පව්බර අපි උසුලා ගනිමු. අපේ දුර්වලකම ගැන අප සිත් කලකිරෙන විට ඔබගේ දයාබර වරමින් අප දිරිගැන්ව මැනව උත්ථානයේ ආනන්දයේ කරාද අප ගෙන ගිය මැනව. මිකිදෝ භාශුද්ධාත්මෙන් සමග එක්ම දිවන වැඩ සිටින්නා වූ රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍ර අපගේ ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා.
1: ආමෙන්.
2: නික්ම යාම පුතෙන් උපුටාගත් කොටසකි. මෝසෙස් තම මාමණ්ඩියා වූ මිදියන්හි පූජක තැනවන ජිත්‍රෝගේ එළු බැටළු පට්ටි රැකබලා ගනිමින් සිටියේය. ඔහු ඒ පට්ටි පාලුකරය හරහා දක්කාගෙන ගොස් හොරේබ් නම් දෙවියන් වහන්සේගේ කන්දට පැමිණි කල සමිධානන් වහන්සේගේ දූතයා පඳුරක් මැගින් නැගුණු ගිනි ජාලාවක් ආකාරයෙන් ඔහුට දෘශ්‍යමාන විය. ඔහු බැලූ විට පඳුර ගින්නෙන් ඇවිලී ගිය නමුත් එය නොදැවෙන බව දුටුවේය. මෝසෙස්, මේ පුදුමයකි, මම දැන් ඊට ලංවී පඳුර නොදැවෙන්නේ මන්ද කියා බලමි. තමාටම කියාගත්තේය. ඔහු ඒ බලන පිණිස ඊට ලංවන බව සමිධානන් වහන්සේ දුටු විට දෙවියන් වහන්සේ පඳුර මැදින් මෝසෙස් මෝසෙස් කියා ඔහුට හඬ ගැසූසේක. ඔහුද මම මෙහියයි කීවේය. එවිට දෙවියන් වහන්සේ කතාකොට මෙතැනට ලං නොවන්න, නුඹේ පාදවලින් වහන් ගලවා දමන්න, නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියකැයි වදාළසේක. තව දුරටත් උන්වහන්සේ කතා කරමින් නුඹේ පියාගේ දෙවියන් වහන්සේ මමය, ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද, ඊසක්ගේ දෙවියන් වහන්සේද, ජාකොබ්ගේ දෙවියන් වහන්සේද මමයයි වදාළසේක. මෝසෙස්ද දෙවියන් වහන්සේගේ මුහුණ දෙස බැලීමට බිය වූ

0: එනම් කානානි වරුන්ගේ හා හීති වරුන්ගේද අමෝරි වරුන්ගේ හා පෙරෙස්සි වරුන්ගේද හීවි වරුන්ගේ හා ජෙබේසි වරුන්ගේ දේශයට ඔවුන් පමුණුවාලීම සඳහා මම බැස ආවෙමි. එවිට මෝසෙස් දෙවියන් වහන්සේට කතා කොට, එසේනම් මා ඊශ්‍රායෙල් සෙනග වෙත ගොස් නුඹලාගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ මා නුඹලා වෙත එවූසේකැයි කීවිට, ඔවුන්ද උන්වහන්සේගේ නම කුමක්දැයි මාගෙන් අසන කල මම ඔවුන්ට කුමක් කීවෙමින්ද ඇසීය. උන්වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, මම වනාහි ස්වයම්භූ තැනන් වහන්සේ වෙමි. ස්වයම්භූ තැනන් වහන්සේ ඔබ වෙත මා එවූසේකැයි නුඹේ ඊශ්‍රායෙල් ජනයාට කිව යුතුයැයි වදාළසේක. තවදුරටත් ඔවුන් වහන්සේ මෝසෙස්ට කතා කරමින් මෙසේ වදාළසේක. ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද, ඊශාක්ගේ දෙවියන් වහන්සේද, ජාකොබ්ගේ දෙවියන් වහන්සේද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවි සමිධානන් වහන්සේ ඔබ වෙත මා එවූසේකැයි කිව යුතුය. සදහටම මෙය මාගේ නාමය වේ. මතු සියලු පරම්පරාවෝ මේ නාමයෙන් මට ආමන්ත්‍රණය කරයි. දේව වචනය නම් මෙසේය.
1: දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
2: ඔබගේ පිළිතුර සමිතානෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණයි.

එතුමාගේ ආත්මය සමිඳුන් පසසන්න. හදපත්ලෙන්ම එතුමන්ගේ ශුද්ධ නාමය පසසන්න. මාගේ ආත්මය සමිඳුන් පසසන්න. එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න.

මාගේ සියලු පාප කමා කරනසේක. මාගේ සියලු රෝග සුව කරනසේක. මාගේ ජීවිතය පාතාලයෙන් මුදාලනසේක. ප්‍රේමය හා දයාව නැමැති කිරුලෙන් මා සරසනසේක.

ලෙස ක්‍රියා කරන සේක. පීඩිතයන්ට එතුමානෝ යුක්තිය ඉටු කරන සේක. සමිධානෝ ස්වකීය මාර්ග මෝසෙස්ටත් තම බලවත් ක්‍රියා ඊශ්‍රායෙල් සෙනගටත් දැක්වූ සේක.

අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණය. වහා නොකිපෙන සුළුය. අතිශයින්ම කරුණාවන්තය. මන්ද පොළොවට ඉහළින් අහස උස්ව තිබෙන්නාක් මෙන් එතුමානන් කෙරෙහි කරුපිය පාන අයට එතුමානන්ගේ කරුණාව ඉමහත්ය.

පාවුලතුමන් විසින් කොරින්ති වරුන්ට ලියන ලද පළමු හසුනෙන් කොටසකි. සහෝදරවරුනි, අපේ පියවරුන්ට කුමක් වේදයි ඔබට මතක් කර දීමට මම කැමැත්තෙමි. ඔහු සියල්ලෝම වලාකුලක මඟ පෙන්වීම ලැබූහ. ඔහු සියල්ලෝම රතු මොහොතින් එතර වූහ. සියල්ලෝම වලාකුලකද රතු මොහොතෙහිද මෝසෙස් සමග සහභාගී වීමට බෞතිස්මය ලැබූහ.

0: ආත්මික ආහාරය අනුභව කළහ. එකම අධ්‍යාත්මික පැන් පානය කළහ. ඔවුන් පානය කළේ ඔවුන් කැටුවගිය දීව පර්වතයකිනි. ඒ පර්වතය නම් ක්‍රිස්තුන් වහන්සේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට දෙවියන් වහන්සේට ප්‍රසන්න වීමට නොහැකි විය. එබැවින් ඔවුහු කාන්තාරයේදී විනාශ වූහ. ඔවුන් නපුරු දෙසට එලුම් කළාක් මෙන් අපත් නපුරු දෙසට එලුම් නොකරන පිණිස මේ සියල්ල සිදු වූයේ අපට පාඩමක් වශයෙනි. ඔවුන්ගෙන් සමහරෙකු මැසිවිලි කීවාක් මෙන් මැසිවිලි නොකියන්න. මැසිවිලි කීමෙන් ඔවුහු මාරයා විසින් විනාශ කරනු ලැබූහ. මේ සියල්ල ඔවුන්ට සිදු වූයේ පාඩමක් වන පිණිසය. ඒවා ලියන ලද්දේ යුකාන්තයට පැමිණ සිටින අපට අනතුරු ඇඟවීමක් වශයෙනි. තමා ස්ථීරව සිටින්නේ යැයි සිතන්නා නොවැටෙන ලෙස පරිස්සම් වන්න. දේවවාක්‍ය මෙසේය.
1: දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
0: සුපවත් චයනද

එවක් පටන් ජේසුස් වහන්සේ දේශනා කරන්නට පටන්ගෙන මනස්ථාපනය වන්න ස්වර්ග රාජ්‍ය අසන්න කීය.

0: ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා.
1: ඔබ සමගද වනසේක්වා.
0: සුවිශේෂ කළ උක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය.
1: ස්වාමිනී, ඔබ වහන්සේට මහිමය වේවා.
0: ලූක් 13 පරිච්ඡේදයේ 1 වගන්තියේ සිට 9 වගන්තිය දක්වා. සමහරෙක් ජේසුස් ස්වාමින් වහන්සේට කතා කොට පිලාත් විසින් ගලීලයන් මරා ඔවුන්ගේ ලේ ඔවුන්ගේම යාග සමග මිශ්‍ර කළ අන්දම දැන් වූහ. උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, ඒ ගලීලයන් එබඳු විපතක් වින්ද බැවින් ඔවුහු අන් හැමට වඩා පාපී වූහයි ඔබ සිතන්නහුද? එසේ නොවේ යයි මම ඔබට කියමි. පසුතැවි සිත් හරවා නොගත්තොත් ඔබ හැමද එසේම විනාශ වන්නෝය. සිලෝවම්හි බලකොටුව වැටි ඊට යටවී මල 18 දෙනා ජෙරුසලමෙහි විසූ අන් හැමට වඩා දුෂ්ට වූහයි ඔබ සිතන්නහුද? එසේ නොවේ යයි මම ඔබට කියමි. පසුතැවිලි වී සිත් හරවා නොගත්තොත් ඔබ හැමට වන්නේ මේ විපතමයි වදාළසේක. උන්වහන්සේ උපමාවක් වදාරමින් එක් මිනිසෙක් මිදිවත්තෙහි වැඩුණ අත්තික්කා එක් මිනිසෙකුගේ මිදිවත්තෙහි වැඩුණු අත්තික්කා ගසක් විය. ඔහු ඒ ගසේ ගෙඩි සොයා ආවේය. එහෙත් කිසිවක් සම්බ නොවිය. එවිට ඔහු උයන් ගොව්වාට කතා කරමින්, බලන්න දැන් අවුරුදු 3ක්ම මේ අත්තික්කා ගසේ ගෙඩි සොයා ආනමුත් කිසිවක් සම්බ නොවිය. ගස කපා දමන්න එය පොළොවට බරක්ව තිබිය යුත්තේ මන්දැයි කීය. ඔහු උත්තර දෙමින්, ස්වාමිනී, එය වටකර හාරා පෝර දමන පිණිස මේ අවුරුද්දත් තිබුණාවේ. ඉන්පසු ඵල දැරුවොත් හොඳය, එසේ නැත්නම් එය කපා දැමීමට පුළුවනැයි පැවසීයයි වදාළසේක. සම්විධානන්ගේ ප්‍රේමී හා ගැලවීමේ සුබ අස්න එසේය.
1: ක්‍රිස්තුනි, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.

0: මා ප්‍රිය ආදර ප්‍රේමවන්තිනි, අද දවසේ දේව ප්‍රකාශන හරහා විශේෂයෙන්ම සුද්ධ වූ සුවිශේෂය හරහා දිව යන ප්‍රධාන තේමාවක් හැටියට අපට ගන්නට පුළුවන් වන්නේ, ස්වාමින් වහන්සේ මේ කාලය තුල විශේෂයෙන්ම ආධ්‍යාත්මික ඵලදායිත්වයකට අපව කැඳවන වගයි. අප වර්තමානයේ බෙහෙවින් භාවිත කරන වචන දෙකක් තමයි මේ ඵලදායිත්වය හා ධනාත්මක චින්තනය. බොහෝ විට අද සමාජයේ ඒ භාවිතා කරනු ලබන්නේ හුදෙක් භෞතික ලෞකික තලයක වුවද, ස්වාමින් වහන්සේ අපට අභියෝග කරන්නේ මේ ලෞකික භෞතික තලයට එහා ගිය තාවකාලික දෙයක් නැව සදාකාලික දෙයක්, දිකටම රඳා පවතින දෙයක් කෙරෙහි අපව යොමු කරන්නටයි. අනේ නිසා තමයි ස්වාමින් වහන්සේ පවතින ඵලයක් ගැන ජොම්තුමාගේ සුවිශේෂයේ 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්ති අපිට ප්‍රකාශ කරන්නේ. උන්වහන්සේ කියනවා, ඔබ මා තෝරා ගත්තේ නැත, මම ඔබ තෝරාපත් කෙලිමි. එසේ කළේ ඔබ ගොස් බොහෝ ඵල දරන පිණිසත්, පවතින ඵල දරන පිණිසත්. මම නැවත කියනවා, බොහෝ ඵල සහ පවතින, මෙලොකෙට පමණක් නොවේ ඒ ලෝකයටත් පවතින ඵල දරන්නට ස්වාමින් වහන්සේ අපව කැඳවෙනවා. හැබැයි එසේ ඵල නොදරන අයට සිදුවන දේ ගැන තමයි අද සුදු සුවිශේෂය අපිට මතක් කර දෙන්නේ. උන්වහන්සේ උපමාවක් වදාරමින් කියනවා, එක මිනිසෙක් හිටියා, ඔහුට මිදිවත්තක් තිබුණා, ඒ මිදිවත්තේ අත්තික්කා ගසක් තිබුණා. පුරා අවුරුදු 33ක් තිස්සේම මේ උයනේ අයිතිකාරයා යනවා ඵල හොයන්නට, ගසේ ගෙඩියක් හොයන්නට. මොකද වෙන්නේ, අවුරුදු 3ක් තිස්සේ ඔහුට ඵල ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මේ උයන් ගොව්ව අමතලා කියනවා, මේක කපලා දාන්න ඇති, වැඩක් නැහැ, ඵල නොදරන ගහක් මහ පොළොවටත් බරක්, ඒ නිසා මේක කපලා දාන්නට කියලා. ඊට පස්සේ අපි දන්නවා මේ උයන් ගොව්ව මැදිහත් වෙලා තව අවුරුද්දක් ඉල්ල ගන්නවා, පෝර දාලා වතුර දාලා සස්ත්‍රික කරලා ඵල දරන්නට ඉඩ සලසන්නට. මේ පිළිබඳව අපි පස්සේ කතා කරමු. ඒ වගේම මේ උපමාව ගැන මෙනෙහි කරද්දී මට ස්වාමින් වහන්සේගේ තවත් වචනයක්, සිද්ධියක් මතක් වුණා. මේ අත්තික්කා ගසක් සම්බන්ධවම සුදව් ලූක්තුමා උන්වහන්සේගේ සුවිශේෂය 13 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ සිට අපට සමාවෙන්න, මාක්තුමාගේ සුවිශේෂය 11 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියේ අපිට මෙසේ ප්‍රකාශ කරනවා. බෙතානිය පහු කරගෙන ස්වාමින් වහන්සේ ජෙරුසලමට යද්දී උන්වහන්සේට බඩගිනි එනවා. එතකොට උන්වහන්සේ අත්තික්කා ගසක් දකිනවා. මේ අත්තික්කා ගස ළඟට උන්වහන්සේ ගමන් කරනවා, ගෙඩියක් කන්නට පුළුවන් වේදෝයි කියලා. කොළ පිරීලා තිබුණත්, කොළ තිබුණත් ඵල නැති ගසක් උන්වහන්සේ දැකලා කියනවා, මින් ඉදිරියට කවදාවත් කිසිම කෙනෙක් මේ ගසෙන් ඵල භුක්ති නොවිදිත්වායි කියලා උන්වහන්සේ මේ ගසට සාප කරනවා. මොකද වෙන්නේ, පහුවෙන්දා නැවතත් ශ්‍රාවකයන් සමග මේ පාරේ ගමන් කරද්දී ශ්‍රාවකය දකිනවා, සහ මුලින්ම මේ ගහ මැරිලා වියලිලා ගිහිල්ලා. ප්‍රේමවන්තේනි, මට මේක කියවද්දී පොඩි චකිතයක්, ප්‍රහෙලිකාවක් ආවා. ඒ තමයි මෙතනදී කියනවා, එදා ඒ ගහේ කොළ නොතිබුණේ මොනවා නිසාද? එය අත්තික්කා වාරය නොවුණු බැවිනි කියලා. පැහැදිලිවම ඒ වචනය ප්‍රකාශ කරනවා. ඒ අත්තික්කා වාරය නැති නිසා තමයි ඵල නොදැරුවේ. නමුත් ස්වාමින් වහන්සේ අසාධාරණ දෙයක් කළාදෝ කියන චකිතයක් මට මතු වුණා. මම යාඥාව තුල ස්වාමින් වහන්සේගෙන්ම විමසුවා හරියට ඒ දවසේ ඇතුළතීම ලස්සන අත්දැකීමක් මට ලැබුණා. ඒ තමයි ස්වාමින් වහන්සේගේ වචනේ තුලින්ම එනම් සුදෝ පාවුලුතුමාගේ පොතේ තිමති වරුන්ට ලියු හසුනේ දෙවෙනි හසුනේ හතරවෙනි පරිච්ඡේදයේ දෙවෙනි වගන්තියේ මම මේ වචන කියෙව්වා. දේව වචනය දේශනා කරන්න කලටත් අකලටත් දේශනා කරන්න කලටත් අකලටත් එහි නිරතවන්න කියලා. එතකොට මෙතන ඒ ප්‍රශ්නයට මගේ මනසේ මතුවන ඒ සැකයට පිළිතුරක් උන්වහන්සේ දෙනවා. කලටත් අකලටත් අපි දෙවියන් වහන්සේගේ වචනයේ නිරත වෙන්නට ඕන. දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කරන්නට, උන්වහන්සේගේ වචනේ ජීවත් වෙන්නට, උන්වහන්සේගේ වචනේ ජීවත් කරවන්නට අන් අයට උගන්වන්නට අපි මේ අපගේ කාලයේ ශ්‍රමය අපගේ හැකියාවන් ආයෝජනය කළ යුතු බව ස්වාමින් වහන්සේ මට ඉඟි කළා මේ වචනේ තුලින්. අපි ඵල දරන්නට නම් මෙන්න මම ඔබට යතුරු කීපයක් නැත්නම් රහස් කීපයක් දේව වචනේ ආලෝකයෙන්ම ඔබ සමග බෙදා ගන්නම්. ගීතාවලියේ හරිම ලස්සන පද පෙළක් පළවෙනි ගීයේ දෙවෙනි පදයේ සිට මෙසේ කියනවා, සමිඳුන්ගේ වචනයෙහි ප්‍රීති ප්‍රමුදිත වන දිවා රෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්ත වන්නේය. ඔහු ඇලදොල අද්දර සිටුවා ඇති නියම කලට පළදරන කොළපරවී නොයන ගසකට සමානය. ඔහු කරන සැමදේ සරුසාරවේ. අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ ඒ ඵලදායීත්වයේ. මම කිව්වා වගේ අප කරන දේවල් සියල්ල සරුසාර වීම තමයි අපි හැමගේම අපේක්ෂාව. එහෙමනම් එහි රහස වන්නේ මොකක්ද? ස්වාමින් වහන්සේගේ වචනයෙහි ප්‍රබුද්ධිත වෙමින් ඒ දිවාරෑ දෙකී භාවනා කරන්නට අපට උන්වහන්සේ කියා දෙනවා. එසේ කරන අයගේ ඒ ඵලදායීත්වය. එතකොට මෙතනදි කියනවා නියම කලට ඒ වගේ කෙනෙක් ඵල දරනවා, ඔහුගේ ජීවිතේ සියල්ල සරුසාර වෙනවායි කියලා. බලන්න අපි නමෝමරිය කියනවා, ඔබගේ ස්ත්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දා වූ මේ. බලන්න මරියාවන් එවන් වාසනාවක් ලැබුවේ ඒ ඵලය තමගේ කුසෙහි දරාගත්තේ ඊට පෙර ඒ වචනේ තමගේ සිත්හි නිදන් කරගත්ත නිසයි කියලා. මේ වචනේ තමගේ සිත්හි නිදන් කරගෙන ඒ ගැන නිරන්තරයෙන් මෙනෙහි කළයි කියලා ස්වාමීන් වහන්සේගේ වචනේ ලුක්තුමාගේ සුවිශේෂයේ දෙවෙනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තියෙන් අපට ප්‍රකාශ කරනවා. අපි තවදුරටත් ගියොත් මේ දෙවෙනි රහස ස්වාමීන් වහන්සේ තුල ආධ්‍යාත්මිකව ඵල දැරීමට මෙන්න අපට කියනවා. ජෙරමියා දිවස්සිවරයා 17 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ සිට හරිම ලස්සනයි ඒ වචනයත්. උන්වහන්සේ කියනවා, මිනිසුන් කෙරෙහිත් මිය යන සුළු ශරීර කෙරෙහිත් නොව ස්වාමින් වහන්සේ කෙරෙහි තරයේ විශ්වාස කරන මිනිසා භාග්‍යවන්තේකි. එතකොට අපි අද සාමාන්‍ය පෙළඹවීම වෙන්නේ අපි මිනිසුන් කෙරෙහි, සම්පත් පුද්ගලයින් කෙරෙහි, ධනයේ බලයේ තියෙන අය කෙරෙහි විශ්වාස කිරීම. ඒ වගේම අපගේම සුව ශක්තිය, අපගේ ශරීරයේ, මනසේ, බුද්ධියේ ශක්තිය කෙරෙහි අපි යැපීම. එසේ නොව ස්වාමින් වහන්සේ කෙරෙහි තමාගේ පූර්ණ විශ්වාසය, බලාපොරොත්තුව, ප්‍රේමය තියෙන අයට මොකද්ද වෙන්නේ කියලා මෙන්න අපිට 8 වෙනි පදේ කියනවා. ඔහු ගන්නියුරේ සිටුවා ඇති ගඟටම මුල් ඇද ඇති ගිම්හානේට කිසි බියක් නැති කොළ පරවියාමක් නැති නියඟ කාලය ගැන කරදර නැති, බලන්න, නොනැවති දිගටම පළදාවක් ඇති ගසක් හා සමාන වේ. අර ඉස්තර වෙලා පදේ කියනවා නියම කලට. නමුත් ඊටත් වඩා ඔබට ගිහිල්ලා කියනවා නොනවතී ඵලදරන ගසක් බවට පත් වෙනවා. එතකොට ස්වාමින් වහන්සේගේ වචනේ තුල ඵලදරන කෙනෙක්, උන්වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාස කරන කෙනෙක් 24 පැයක් 7 දවසක් සතියට ඵලදරන බව තමයි අපිට මේ වචනයෙන් ප්‍රකාශ කරන්නේ. බලන්න හරිම බලගත්ු ලස්සන වචනයක් අපිට උන්වහන්සේගේ වචනේ තුලින් මනාවරණය කරනවා. අපි යමු තවදුරටත් මේ තවත් රහසක්. සෙකරියා දිවස් ප්‍රසාදිවරයාගේ පොතේ 4 පරිච්ඡේදයේ 6 වගන්තිය අපිට මතක් කර දෙනවා. එතකොට මේ සෙකරියා දිවස් ප්‍රසාදිවරයාට දෙවදූතේ ස්වාමින් වහන්සේගේ දූතයා දර්ශන වෙලා කියනවා මේ සෙරුබාබෙල් නැමැති රජට ප්‍රකාශ කරන්නට කියලා මේ පොරොන්දුව දානය කරන්නට කියලා. මොකද්ද පොරොන්දුව? නුඹට ජය අත්වන්නේ සේනා බලෙන්වත් සුව ශක්තියෙන්වත් නොව මාගේ ආත්මානුභාවයෙන්ය. රජෙකුගේ ශක්තිය වන්නේ ප්‍රේමවන්තීනි තම සේනා බලයයි. නමුත් ස්වාමින් වහන්සේ කියනවා ඒ සේනා බලය කෙරෙහි විශ්වාස කරන්න එපා. තමා ප්‍රගුණ කරගත්ත තමාගේ ශක්තියින් කුසලතා තමාගේ බාහු දේහය ගැන විශ්වාස කරන්නට එපා. ඒ සියල්ලට වඩා මගේ ස්වාමින් වහන්සේ මේ සුදු ආත්මයන්න් කෙරෙහි විශ්වාස කරන්න කියලා. 7 පදේ කියනවා විශාල කන්දක් උවත් නුඹ ඉදිරියේ සමතලා වන්නේය. බලන්න ආත්මයන්න් තුල අපි ආධ්‍යාත්මිකව ඵලදරන ආකාරය ගැන ලස්සනට අපිට ප්‍රකාශ කරනවා ගලාතිවරුන්ට ලියු හස්ුනේ 5 පරිච්ඡේදයේ 22 වගන්තිය. එහෙත් ආත්මයන්න් වහන්සේ කරුණකටගෙන ඇතිවන ප්‍රතිඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම, ආත්ම දමනේ හා මුර්දුකම යන මේවාය කියලා. එතකොට ඵල 9 ගැන ශුද්ධාත්මන වහන්සේගේ මඟ පෙන්වීම අනුව හැසිරෙන සියලු දෙනා මේ ඵල දරන බව අපිට ප්‍රකාශ කරනවා. ඒක නිසා අපේ සුව ශක්තියෙන් අන් අයගේ සහයෙන් කරන්න බැරි බොහෝ දේවල් අපි ආත්මයන්න් වහන්සේ කෙරෙහි රඳා පවතිනවා නම්, උන්වහන්සේගේ දීමනා අපි ලබා ගන්නවා නම් අපට අයත් වෙන බව මේ වචනයෙන් අපිට ප්‍රකාශ කරනවා. එසේනම් අපි කිව්වා වචනේ තුල ස්වාමින් වහන්සේ කෙරෙහි ගැඹුරු විශ්වාසයක් ඇතුව ආත්මයන්ගේ මඟ පෙන්වීම අනුව හැසිරුණොතින් අද රම්මි තාත්තේ පුතේ දුවේ අපගේ ජීවිත ඵල දරනවා. ඇත්තෙන්ම අපි ලොකු අරගලයකයේ දෙන්නේ මේ උවදුරු සමය තුල විශේෂයෙන්ම ආර්ථික අවපාතයකට විශාල නස්පැත්තියකට අපගේ දේශය ඇද වැටිලා තිබෙනා වූ මෙවන් අභාග්‍ය සම්පන්න කාලයක් තුල අපි ඊටාම දුෂ්කර උවදුරු සමයක් තුල අපි ජීවත් වෙන්නේ. ඒ වගේම යක්ෂයාගේ, ලෝකයාගේ, මාංශයාගේ ග්‍රහණයට හසු වෙලා අපි ආධ්‍යාත්මික ලොකු අරගලයක යෙදෙන නපුරා සමග පොරබදින කුරිරු සටනක යෙදෙන කාලයක් මේක. ස්වාමින් වහන්සේත් එසේම නපුරා සමග සටන් කළා. විශේෂයෙන්ම ලුක්තුමාගේ සුවිශේෂයේ 4 පරිච්ඡේදයේ 1, 2 වගන්තිවලදී අපිට ප්‍රකාශ කරනවා ජේසුස් ස්වාමින් වහන්සේ ශුද්ධාත්මයන්න්ගෙන් පූර්ණව ජොර්දානින් ආපසු ආවිට ආත්මයන්න් වහන්සේ විසින් උන්වහන්සේ පාලුකරයට ගෙන යනු ලැබූසේක. එතකොට ශුද්ධාත්මයන් වහන්සේට ජේසුස් ස්වාමින් වහන්සේ ඉඩ දුන්නා උන්වහන්සේව රැගෙන යන්නට ඒ පාලුකරයට, ඒ මහා මෙහෙවරට, ඒ ප්‍රසිද්ධ ජීවිතයට සූදානම් කිරීම සඳහා. මෙහිදී දින 40 මුළුල්ලේ උන්වහන්සේ පරීක්ෂා කරනු ලැබූසේක. එතකොට දින 40 පුරාම ඒ අවසාන මොහොතේදී පමණක් නෙවෙයි ලුක්තුමා ප්‍රකාශ කරනවා දින 40 පුරාම යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලැබුවා. ප්‍රේමන්තේනි යක්ෂයා අපි කියනවා පුදුම යකෙක් කියලා. මේ යක්ෂයා අපි ළඟට එන්නේ එදා ජේසු ළඟට ආවෙත් අනාරාධිතවයි. ශුද්ධාත්මනන්ව කැඳවගෙන ඒ පාලුකරට යන ජේසු මෙන්න අනාරාධිතව යක්ෂයාත් ඇවිල්ලා මුළු කාලය ඇතුළතදීම යක්ෂයා පරීක්ෂා කරනවා ස්වාමින් වහන්සේව. ඒක අපිට සසඳන්නට පුළුවන් මම බොහෝ විට කියන කතාවක් තමයි මල් පැලේ වල් පැලේ කතාව. බලන්න අපේ අම්මලා අපේ ගෑනු අය මල් පෝච්චියක් අරගෙන ඒකට පෝර දාලා වතුර දාලා අපි රෝස පැලයක් හිටවනවා. මේ එක මල් පැලයක් හිටවපුවම මෙන්න තව සති දෙකක් යද්දි වල් පැල ගොඩක්. මල් පැල එකයි වල් පැල ගොඩයි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ රසය උරාගෙන මේ මල් පැලේටත් වඩා ඒ වල් පැල රාශියක් ඉබේම වැඩිලා අර මල් පැලේ දුර්වල වෙලා අනිත් ඒවා මනවින් පෝෂණය වෙලා. මේක තමයි ඇත්ත, මේක තමයි සත්‍ය. අපි මේ කාලයේ තුලදී අපේ දුගුණ නසන්නට උත්සාහ කරද්දී, අපි සුගුණ වඩන්නට උත්සාහ කරද්දී, අපි මොනතරම් සටනක අපි කොපමණ අමාරු අත්දැකීමකට මේ කාලේ ළඟා වෙනවද කියලා ඔබයි මමයි දන්නවා ප්‍රේමවන්තේනි. එනිසා අපි මේ ස්වාමින් වහන්සේට මේ පරීක්ෂා ජයගන්නට පුළුවන් වුණේ කුමක් නිසාද? ශුද්ධාත්මනන් වහන්සේ එතන හිටියා. නිරාහාරයෙන් උන්වහන්සේ ගත කළා. ගැඹුරු යාඥාවක යෙදුණා. දේව වචනේ මෙනෙහි කළා. අන්න ඒ නිසා තමයි යක්ෂයාගේ පරීක්ෂාවන් ජයගන්නට මේ වචනේ නැමැති දෙමුහත් හඩුව පාවිච්චි කරලා නපුරාව පරාජය කරන්නට යේසුස් ස්වාමින් වහන්සේට පුළුවන් වුණේ. අවසාන වශයෙන් මේ පළදැරීම කොයි ආකාරයෙන් සිදුවේ යුතුද කියන එක සුද්ධ වූ ජාන්තුමාගේ සුවිශේෂී 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය එපමණක් නොව 4, 5, 7, 8 කියන ඒ වගන්ති වලින් අපට මනවින් පැහැදිලි වෙනවා. මිදිවැල මමය, ඔබෙහි අතුය. යමෙක් මා තුල සිටින්නේද, මම ඔහු තුල සිටින්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මන්ද මගෙන් වෙන්ව කිසිවක් කරන්නට ඔබට නොහැකිය. මෙහා සමානම පදයක් තමයි 4 වෙනි පදේ. මා තුල සිටින්න මමද ඔබ තුල සිටිමි. අත්ත මිදිවැලට යාවි නැත්නම් වෙන්ව ඵල දරන්නට ඊට නොහැකිසේ. ඔබ මාහා ඒකාබද්ධ නොවන්නහු නම් ඵල දැරීමට ඔබට නොහැකිය. ඔබ මා තුල සිටින්නහු නම් මාගේ වචනය ඔබ තුල පවතී නම් ඔබ කැමති දෙයක් ඉල්ලන්න ඔබට දෙනු ලැබේ. එසේනම් ස්වාමින් වහන්සේහා එකට බද්ධ වුණොත්, උන්වහන්සේ හා උන්වහන්සේ තුල ජීවත් වුණොත් පමණයි අපට සැබවින් ඵල දරන්නට පුළුවන්. එතකොට එසේ අපි ඵල දැරුවොතින් තමයි 8 වෙනි පදයට අනුව කියන්නේ පියාණන් වහන්සේව මහිමේට අපට පමුණුවනු ලබන්නට පුළුවන් වන්නේ. මාගේ පියාණන් වහන්සේ මහිමේට පමුණුවනු ලබන්නේ ඔබ බොහෝසේ ඵල දරමින් මාගේ ශ්‍රාවකීන් වීමෙන්ය. එමනම් ප්‍රේමවන්තිනි, අපි දවස් 20ක් මෙසේ පැමිණ තිබෙනවා. මේ ධර්ම විවේකයේ 40 දින ධර්ම විවේකයේ මේ පාලුකර අත්දැකීමේ, එහෙමනම් අපට මේ වචනේ ආලෝකයෙන් මේ වෙද්දි වැටහෙනවා ඇති, අපි ඇත්තෙන්ම ඵල දරන කිතුණුවන් නෙමෙයි, කිස්තු ශ්‍රාවකයන් නෙමෙයි කියලා. අප තුල බොහෝ විට ආධ්‍යාත්මික වඳ භාවයක් අපි අත්දකිනවා. වඳ භාවයක් කියන්නේ විවාහ ජීවිතයක් තුල දරුපලක් නොමැති අය වඳයි කියලා අපි කියනවා. බොහෝ විට කිතුණු අපිත් වඳයි, ආධ්‍යාත්මිකව බොහෝ විට අපි ඵල දරන්නේ නැහැ. එමනම් මේ කාලය තුලදී මා සිටිනා තැන සිට මා සිටිය යුතු තැනට සංක්‍රමණයක් වීමට, ගමනක් පසු කර යාමට මේ බැබෑ අරුතවන්නේ ඒ බැවින් අපි සිටිනා තැනින් සිටිය යුතු තැනට වෙනස් වීමක් කළ යුතුයි ප්‍රේමවන්තේනි. එහෙමනම් මේ ප්‍රසාද ජනක කාලය තුලදී අපි ඒ ගමන සැබෑ ඵලදැරීමක් කරන්නට අදිෂ්ඨාන කරගනිමු. අවසාන වශයෙන් අපි කිව්වා මේ අර මැදිහත් වීම කරනවා මේ උයන් ගොව්වා. අපටත් මේ මොහොතේ අප දේශයේ ඇද වැටී තිබෙනා මේ කාලකන්ණි තත්වයේ අපගේ දේශපාලන නායකත්වයේ පාපයේ ශාපය අපි සියලු දෙනාම අද භුක්ති විඳිමින් තිබෙනා මේ අභාග්‍ය සම්පන්න කාලය තුල අපිට ස්වාමින් වහන්සේ බලගත්ු මැදිහත් වීමක් කරන්නට ඉල්ලා සිටිනවා. එසේනම් දෙක වංශාවලියේ 7:14 වගන්තිය උන්වහන්සේ අපිට මෙසේ ප්‍රකාශ කරනවා. මාගේ නාමයේ දරන මාගේ සෙනග බගෑපත් වී යාඥා කර මා සොයා තමන්ගේ නපුරු මාර්ග අත්හැරියොත් මම ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාඥා අසා ඔවුන්ගේ පව් කමා කර ඔවුන්ගේ දේශය සුවපත් කරන්නෙමි. හරිම බලගත් පොරොන්දුවක් උන්වහන්සේ දෙන්නේ. එහෙමනම් කිතුණු අපට ලොකු භූමිකාවක් තියෙනවා. උන්වහන්සේගේ නාමයේ දරන කිතුණු අපි සුළුතරයක් වුණත් අපිට පුළුවන් මේ දේශයට සුවය අත්පත් කර දෙන්නට. එදා උයන් ගොව්වා මැදිහත් වුණා වගේ තව වසරක් දෙන්නට කියලා ස්වාමින් වහන්සේ අපිට දෙන්නේ අර එක සෙකන්ඩ් චාන්ස් එකක් විතරක් නෙමෙයි. උන්වහන්සේගේ දයාව, කරුණාව කොන්දේසි විරහිතව අපරිමිතව අපට ලැබෙනවා ප්‍රේමවන්තයනි. එසේනම් අපගේ භූමිකාව වෙන්නේ බැගෑපත්ව පසුතැවිලි වෙලා උන්වහන්සේට යාඥා කරලා අපේ නපුරු මාර්ගවලින් මේ කාලය තුලදී අපි ඉවත් වුණොත් ස්වාමින් වහන්සේ පොරොන්දු වෙනවා අපගේ දේශයේ පව් කමා කරලා අපගේ දේශයට සුවයක් දානය කරන්නට. අපි මොහොතක් නිහඬව යාඥා කරමු. ජීවමානෝ ස්වාමිනී, අපි ඔබ වහන්සේගේ වචනේ මෙසේ මෙනෙහි කරන්නට අවස්ථාව ලබා දීම ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ඒ වගේම අපි කිතුණුවන් හැටියට ක්‍රිස්තු ශ්‍රාවකත්වයේ පළ දැරීම වෙනුවට වඳ භාවයෙන් යුක්තව අපි අන්දමන්දව ජීවත් වෙනවීම ගැන අපි කනගාටු වෙනවා. අපි පසුතැවිලි වෙනවා. අපගේ ජීවිතය වෙනස් කරගන්නට විශේෂයෙන්ම ශුද්ධාත්මනන් වහන්සේ තුල පළ දරන්නට සුදු වූ ස්වාමිනී අපට අවශ්‍ය වරප්‍රසාදය නොමදව දානය කළ මැනව දනු සදහටත් ඔබාන්සිගේ ශ්‍රී නාමයට ගෞරවයත් මහිමයත් වන්දනාවත් ප්‍රශංසාවත් අත්වේවා. ආමෙන්. එකම දෙවියන් කෙරෙහි මම විශ්වාස කරමි.
1: ආසා පොළොවද පෙනෙන්න පිණිසියල්ලද මම වදාළ සියලු බඳු පියාණන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එක ජනත පුත්‍රයානන්ද එකම ස්වාමීන්දවර ජේසුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ සෑම කලකටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. ඔවුන් වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මව නොලැබ පියාණන් වහන්සේ සමග එකම බවත් වේතිව ඔවුන් වහන්සේ වැඩ සිටිනසේක. ඔවුන් වහන්සේ හේතු කොටගෙන සියලු මවුන් ලැබුවේය. මිනිස් අපෝදෙසාද අපගැලීම උදෙසාද ඔවුන් වහන්සේ ස්වර්ගයෙන් බැසවදාළසේක. සුදාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්‍යමරියාවන්ගේ මිනිස් බවගෙන ඔවුන් වහන්සේ මනුෂ්‍යාව වූසේක. තවද ඔවුන් වහන්සේ අපෝදෙසා පොන්සියෝ පිලාත් යටතේ කුරුසයන ගැසනු ලැබ මරණයේ වේදනා විඳ උකුත් වී තැන්පත් කරනු ලැබූසේක. ශුද්ධලිවිලි පරිදි ඔවුන් වහන්සේ තුන්වනදා උත්තාන වූසේක. ඔවුන් වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මළුන්ද විශ්වාස කරන්නට ඔවුන් වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. ඔවුන් වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැතේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සම්විධානන්ද ජීවදායක ආනන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ පියාණන්ද පුත්‍රයානන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. ඔවුන් වහන්සේ දිවසවරුන් මගින් කතා කළසේක. අපොස්තුලවරුන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මළුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණ සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමෙන්.
0: ස්වාමින් වහන්සේගේ වචනයට අපි සවන් දුන්නා. දැන් උන්වහන්සේ අපගේ වචනයට සවන් දීමට සූදානම්. එම නිසා බැගෑසිතින් යුක්තව අපගේ ඉල්ලීම් උන්වහන්සේගේ පාමුල තබමු.
2: ආදර දෙවි පියාණනි, තුලාන්ත වරප්‍රසාදයන් ළඟා කර ගැනීමට අප සියලු දෙනා මෙහෙවන්නට සුදු වූ සභාවේ එඩේරිකත්වය දරන සියලු දෙනාට හැකිවන පිණිසද
1: ස්වාමිනි අප කරන යාඥා අසව දාල මැනව.
2: ආදර දෙවි පියාණනි, සැබෑ සිත් හැරීමක් තුල තම වගකීම් නිසියාකාරයෙන් අවබෝධ කරගෙන අප රට වැසියන්ට සරණ වෙමින් ඇති නැති පරතරය තුරන් කරමින් එක ලෙස සතුටින් දිවි ගෙවීමට අවශ්‍ය පරිසරයක් සකස් කිරීමටද
1: ස්වාමී අප කරන යාඥා සාවදාල මැනව.
2: සෞබලති දෙවි සමිඳුනි, සැබෑ මනස්ථාපනයක් තුළින් ජීවිත වෙනසක් අත්දැක දෙවිඳුන් ප්‍රේමයට සාක්ෂි දරමින් විශ්වාසවන්ත කිතුණු ජීවිතයක් ගත කිරීමට අවැසි වරම් දානීය කරන පිණිසද
1: ස්වාමිනි අපකරණ යාඥා සාවදාල මැනව.
2: ආදර දෙවි පියාණනි, මෙම දිව්‍ය පූජා යාගය විකාශය කිරීම සඳහා බැතිබර දායකත්වය සපයන අය සහ එම පවුල්වල සියලු දෙනාද ඔබ වහන්සේගේ වරම් සහ වරප්‍රසාදයන්ගෙන් පූර්ණ කරන පිණිසද
1: ස්වාමිනි අපකරණ යාඥා සාවදාල මැනව.
0: ඉල්ලන්න ඔබට ලැබින්නේ ස්වයන් ඔබට සම්බවන්නේ තට්ටු කරන්න ඔබට අරිනු ලබන්නේ අය වදාලා වූ ස්වාමිනි, ඔබාන්සේ කෙරෙහි විශ්වාසයෙන් බලාපොරොත්තුවෙන් හා ප්‍රේමයෙන් ඉතුරුව ඔබගේ දරුවන් ඔබගේ පාමුල තැබූ මේ ආඥාවලට සවන් දී වදාළ මැනව ඔබාන්සේ සදහටම වැජබිනි සේක රජකම් කරන සේක.
1: ආමෙන්.
0: ලෝකාග්‍ර දෙවි ස්වාමිනි, අප ඔබට පුදන මේ පූපේ ඔබගේ මහත් දැනුම ලබා ගත්තෙහිඳ පොළවේ සරුසාරයෙන් සාමනුෂ්‍ය ශ්‍රමයෙන් සෑදුණු හින්ද අප සඳහා ජීවනදායක පූපේ බවට පත්වන හින්ද ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.
1: තෙරුවන් වහන්සේට සදා ප්‍රශංසා වේවා.
0: ලෝකාග්‍ර දෙවි ස්වාමිනි, අප ඔබට පුදන මේ මිදිවස ඔබගේ මහත් දැනුම ඔබ ලබා ගත්තෙහිඳ මිදිවැලේ පළදාවෙන්ද මනුෂ්‍ය ශ්‍රමයෙන්ද සෑදුණු හින්ද අප සඳහා ආත්මික පාණේ බවට පත්වන හේඳ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.
1: දිව්‍යන් වහන්සේට සදා ප්‍රශංසා වේවා.
0: සහෝදරනි මාත්‍යබත් ස්වාමින් වහන්සේට පුද දෙනමේ මෙයාගේ උන්වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න.
1: ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් වන සඳහාද අපට තමන් වහන්සේගේ මුරුෂුද්දෝ සභාවට ප්‍රයෝජනවත් සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා.
0: දෙවි ස්වාමිනි, මේ ආගේ මගින් අප කෙරෙහි පැහැදී අප පව්කමා කරන මෙන් ඔබගෙන් ඉල්ලා සිටින අපට අපගේ සහෝදරයන්ගේ වැරදි කමා කිරීමටද පිහිට වූ මැනව ඔබාන්සේ සදහටම වැජබෙන සේක රජකම් කරන සේක.
1: ආමෙන්.
0: ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා.
1: ඔබ සමගද වනසේක්වා.
0: ඔබගේ සිත් යොමු කරන්න.
1: ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු.
0: අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු.
1: ඒ යෝග්‍ය උද යුතුද ක්‍රියාවකි.
0: පරිශුද්ධ පියාණනි සියලු බල සදාන්තන දෙවියනි, අප ස්වාමින් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කල්ලිද සෑම තැනිද අපි වහන්සේට තුති බිදීම සැබවින්ම යෝග්‍ය යුතුය. ඒ සාධාරණය ගැලවීම දායකය. ඔවුන් වහන්සේ ඒ සමරිතානු වනිතාවන්ගෙන් පානී කිරීමට ජලය ඉල්ලමින් ඇය තුළ විශ්වාසයේ ආලෝකයේ බිහි කළ සේක. ඇය තුළ විශ්වාසයේ ජනිත කිරීමට උන්වහන්සේ තුළ වූ පිපාසේ මගින් ඔබ වහන්සේගේ ප්‍රේමයේ ගින්නෙන් ඇගේ හදවත් දැල් වූ සේක. එයින් සුද්ධ වූ සුරදූතයින්ද ස්වර්ගවාසීන්ද සමග අපිදු මෙසේ එක්වෙමු.

0: जय श्री वेवा।
1: इसे स्वामिनी ओब सबबिन्म सुविशुद्धे सिल सुविशुद्धतावे उल्पत बोहन से में एहिन बोहन से गे आत्मेनंगे अनुभावेन मे पांडु परिशुद्धवत करण में न पियाई दिब अपे से अदुने में पांडु अपुदेसा अपे स्वामिन वन जेसुस क्रिस्तुन महान से गे श्री शरीरया श्री रुधिरया बावट पत्वनु संधाये उन महान से दुख सहित मरणेट सिय कमेत्तिन पूप कमेत्तिन पवरादिये मिट पेर पूपे रागेन वहां से तुति पुदा ए खड़ा मिसे कीमिन सिय श्रावकेंट दुन सेक ओब सम मेन केन अनुभव करन सब विन्म में उबुदेसा पवरादेनु लबन मागे शरीर आई රාත්‍රි භෝජනයේ වැළඳු පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදාමසේ කියමින් සිය ශ්‍රාවකයන්ට දුන්සේක ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න සැබවින්ම මෙය අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි පෞකමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද වගුරුණු ලබන්නේ මාස්සී කිරීම පිණිස මෙය සිදු කරන්නේ

0: अपविश्वास करना भी रहस्य प्रकाश कर्म।
1: स्वामी वंश्य कुतो सेक, स्वामी वंश्य उतानुभु सेक, स्वामिनी वंश्य नवत वडिन सेक।
0: तेहिन प्यानी उन्वांस्य मरण्यात उत्तान्यात सीपत कर्मिन जीवनदायक फूप्यात गैलवीम दायक कुशलाना तपय बट पुद कर्म ओबाहम सिटमिन बट सेवे खरानट अप सुदुसान वचिन सल की मगन अपियो बट तुति पुदमो ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි අවනතව ආයද සිටිමු. ස්වාමිනී මුල්ල වෙයි පැතර පවත්නා ඔබගේ සුද වූ ස්වභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප සුදෝත්තම පියානන්ද, මැල්කම් රංජිත් නැමැති අප අගරදගුරුතුමන්ද සකල පූජක පිරිසද සමගීම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්වනු මැනව. උත්තානීය බලාපොරොත්තු ඇතුව මේ ගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබගේ දයනුකම්පාව කරේ විශ්වාසයේ තබමින් නැස්නුවන් කුත්සියලන්ද සීකර ඔබගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකයේ වෙතට උන් කැඳවා ගත මැනව. අප සියල්ලන්ට දයනුකම්පා කළ මැනව. භාග්‍යවත් දේමාතාවන කනිමරියාවන්ද, භාග්‍යවත් අපොස්තුළුවරුන්ද එක් එක් කාලයන්හි ඔබගේ කැමැත්ත ඉටු කළ සීල ශුද්ධවන්තයින්ද සමග අපිරිසදා ජීවනයේට සහභාගී වීමට සුදුසන් කළ මැනව. තවද උන් හා සමග ඔබට ප්‍රශංසා කිරීමටද, ඔබගේ මහිමය වර්ණනා කිරීමටද ඔබගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද, උන්වහන්සේ සමගද, උන්වහන්සේ කෙරෙහිද සියලු බලතේ දෙවි පියාණනි, ශුද්ධාත්මයන් හා සමග එක් වැඩ වසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත්

0: ස්වාමින් වහන්සේම ඉගැන්වූ යාඥාවෙන් අපි පියාණන් වහන්සේට මෙසේ ප්‍රශංසා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ හිමිනුලෙදිට වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප ක්ෂමා කරන්නාක් මෙන්, අපගේ වැරදිද ක්ෂමා කළ මැනව පාප අවස්ථාවලට සුවීමට අප නිරුණදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී, සියලු හැපතින් අප මුදාලන මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමයේ සතුට උදා කරන මෙන්ද අපි අයදිමු. එවිට ඔබගේ කරුණාබර පීඨ ලැබ නිරතුරු පාපෙන් මිදී සෑම කරදර ප්‍රශ්න වේදනා පාප පරීක්ෂා ජීවිත අභියෝග හා විශේෂයෙන්ම අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු.
1: රාජ්‍යද බලයද මහිමයද සදාටම වහන්සේගේ.
0: සාමිය ඔබ සමග තබා යමී මාගේ සාමිය ඔබට දෙමීසුවකී ශ්‍රාවකී නමතව දාළ වහන්සේ, අපගේ පාපයන් නොතකා ඔබගේ සභාවේ විශ්වාසය සලකා ඔබගේ කැමැත්ත පරිදිම සභාවට සාමයත් සමගියත් දානය කරන්නට කරුණා කළ මැනව ඔබ සදාටම වැජබිනිසේක රජකම් කරන සේක. ස්වාමින් වහන්සේගේ සාමය හා සමාදානය ඔබ සමග පවතිවා.
1: ඔබ සමගද පවතිවා.
0: අපි එකිනෙකාට සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින
1: දේවාචපාලකයන්නි, අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින දේවාචපාලකයන්නි, අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින දේවාචපාලකයන්නි, අපට සාමය දුන මැනව.
0: මෙන්න දේවාජ බාලකයානු, මෙන්න ලොවේ පව් හරින තැනන් වහන්සේ, මෙන්න පසුතැවිල්ලක් තුලින් ස්වාමින් වහන්සේගේ වචනේ මෙනෙහි කරමින් ඵල දරන්නට අපට අද දවසේ කැඳවීමක් දානය කළ ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ භෝජනේ වළඳා එයින් ශක්තිමත් වී සැබෑ කිතුනු ශ්‍රාවකයන් ලෙස ජීවත් වන්නෝ සැබවින්ම භාග්‍යවන්තයෝය.
1: ස්වාමිනී, ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුව වන්නේය.
0: සුනාංශගේ ශිසරේ හසුරු කරේ සදා ජීවිතයට පාක්ෂ.
2: ආත්මික ආකාරයෙන් දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ ආඥාව, සත්ප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසු සමිඳුනි, මේ මොහොතේ සක්‍රමේන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශා වෙමි. ජේසු සමිඳුනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ. ආමෙන්.

0: අපි යාඥා කරමු. දෙවි සමිඳුනි, මේ ප්‍රසාද නිධානයට හවුල් වීම තුලින් ඔබ වහන්සේගේ කමාව අපි ලබා ගතිමු. සාමයෙන් හා එකමුතු කමින් අප සැම එක් කළ මැනව. මෙකිදී අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම ලැබේවා.
1: ආමෙන්.
0: ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා.
1: ඔබ සමගද වනසේක්වා.
0: සර්වබලධාරී දෙවි මහෝත්තමයාණන් වන පියානෝද, පුත්‍රයානෝද, ශුද්ධාත්මයානෝද ඔබ සියලු දෙනා ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. යන සාමෙන් හා ප්‍රෙමින් යුතුව ජීවත් වන්න.
1: දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා.
0: මේ දිව්‍ය පූජා යාගය ඔබ වෙත ගෙන ඒම සඳහා බැතිබර දායකත්වය පිදූ ඒ සියලු දෙනාටත්, එයාගේ පවුල්වල සියලු දෙනාටත් අපගේ හදපිරි කෘතවේදීත්වය පුදන අතර ඇයට ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදේ බහුලව අපි ප්‍රාර්ථනා කරනවා. ඒ සමගම ඔබ සිටින තැන සිට මෙම නාලිකාව මගින් අප පැවැත්වූ එම දිව්‍ය පූජාවට සහභාගී වූ සියලු දෙනාටත් ස්වාමින් වහන්සේගේ ආශිර්වාදේ බහුලව ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි.
2: ඔබ ඒ සවන් දුන්නේ ගරු ජෝඩ් නික්ලස් පියතුමා විසින් තේවත්ත දෙව්මැදුරේදී පසුගිය දිනක පවත්වන ලද ඉරුදින දිව්‍ය පූජා යාගයටයි. පටිගත කළේ සුනින් ප්‍රනාන්දු. ඔබට කතා කළ මම රජිත හේලත්. ඔබ සැමට ජේසු පිහිටයි.

ඔබගේ මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 077 3265 133 071 83 71 582

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපේ සහෘද හිතවතුන්ට තමයි මේ මතක් කිරීම. ලෝකේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්නේ බොහොම ආදරෙන්. දයාව කරුණාව මෙත් සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණය කරන බලාපොරොත්තුවෙන්. ඒ නිසාම අපි නිරතුරුවම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳී ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනා කරනවා රැඳින් අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.

0: ඊට වඩා සුන්දර තැනක් යහපත් තැනක් බවට පත්වෙයිද. ඒ වගේම බයිබලය කියවන්නන් සහ බයිබලය නොකියවන්නන් අතර පවතින වෙනස කුමක්ද?
1: මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතට මීළඟට ඔබට සවන් දිය හැකියි.
0: වර්තමානයේ ඉතාම සංකීර්ණ ජීවිත ගත කරන අපට ඇත්තටම බයිබලයෙන් ලබාගත හැකි මඟ පෙන්වීම කුමක්ද? අර වර්තමානයේ තරුණ තරුණියන්ගේ භාෂාවෙන් කියනවා නම් බයිබලය කියලා කියන්නේ බයිලයක්ද? එතර මේ වගේ විවිධාකාර පැතිකඩයන් තමයි අපි මෙම සාකච්ඡා මාලාවෙන් විචාරශීලී විදිහට, ඒ වගේම ඉතා පුළුල් විදිහට, ඒ වගේම ඉතාම විද්‍යාත්මක ආකාරයෙන් සලකා බැලීමට අපේක්ෂා කරන්නේ. ඒ තුලින් අපගේ ජීවිත වඩා යහපත් කර ගැනීම, වඩා අර්ථවත් කර ගැනීම සහ වඩා ආනන්දජනක කර ගැනීමට අපි මේ සාකච්ඡා මාලාවෙන් ප්‍රයත්නයක් දරනවා. අපි හැමදෙනාගේම යහපත අභිවෘද්ධිය සහ අධ්‍යාත්මික ප්‍රගතිය උදෙසා.
1: ඔබ ඒ සවන් දුන්නේ මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි. ඔබ බලාපොරොත්තු පොදිබැඳගෙන ජීවත් වෙන අපිට ඒ බලාපොරොත්තු අතර ජීවත් වෙනවට වඩා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන්න ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. නිරතුරුවම රැඳින් අපිත් එක්ක සාර්ථක ජීවිතයකට මඟ කියන්නම් අපි දිමුතු රේඩියෝ.

රෝසකුසුම දේවමාතාවන්ගේ නුවානේ දිමුතු රේඩියෝ නාලිකාවේ ප්‍රචාරය කිරීම සඳහා ඔබත් ඔබගේ බැතිබරදායකත්වය ලබා දෙන්න. විමසන්න දිමුතු රේඩියෝ ගරු අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල දුරකථන අංක 0737 32 65 133 0711 83 72 582

0: අපිව අහගෙන ඉන්න ආදරණීය සුවහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිළිණ කරන නැවුම් අත්දැකීමක්. මේ අත්දැකීම අපි ඔබට තිළිණ කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම තන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුන නිසා. අන්න ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඬගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බල සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.
1: සුබ අසන ශුද්ධවර මතෙව් තුමන් විසිනි. මතෙව් 1.

0: ආබ්‍රහම්ගේද දාවිද්ගේද පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වංශාවලිය මෙසේය. ආබ්‍රහම්ට දාව ඊසාක්ද, ඊසාක්ට දාව ජාකොබ්ද, ජාකොබ්ට දාව ජුදා සහ ඔහුගේ සහෝදරයෝද උපන්හ. ජුදාට දාව තාමාර්ගෙන් පෙරෙෂ් හා ෂෙරාද, පෙරෙෂ්ට දාව හෙස්රෝන්ද, හෙස්රෝන්ට දාව ආරාම්ද, ආරාම්ට දාව අමිනාදාබ්ද, අමිනාදාබ්ට දාව නාෂොන්ද, නාෂොන්ට දාව සල්මොන්ද, සල්මොන්ට දාව රාහබ්ගෙන් බෝවාස්ද, බෝවාස්ට දාව රූත්ගෙන් ඕබෙද්ද, ඕබෙත්ට දාව ජෙස්සේද, ජෙස්සේට දාව දාවිත් රජද උපන්නෝය. දාවිත් රජුට දාව උරියාගේ භාර්යාව වී සිටි ස්ත්‍රියගෙන් සලමොන්ද, සලමොන්ට දාව රෙහොබෝවම්ද, රෙහොබෝවම්ට දාව අබියාද, අබියාට දාව ආසබ්ද, ආසබ්ට දාව ජෙහොෂාපාද්ද, ජෙහොෂාපාට්ට දාව ජෝරාම්ද, ජෝරාම්ට දාව උෂ්‍යාද, උෂ්‍යාට දාව ජෝතාම්ද, ජෝතාම්ට දාව ආහස්ද, ආහස්ට දාව හෙසකියාද, හෙසකියාට දාව මනස්සේද, මනස්සේට දාව ආමොස්ද, ආමොස්ට දාව ජෝසියාද. බබිලෝනියට විප්‍රවාස ගතවීම සිදු වූ මේ කාලයේදී ජෝසියාට දාව ජෙකොනියාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය. බබිලෝනියේ විප්‍රවාසයෙන් පසු ජෙකොනියාට දාව ෂෙල්තියෙල්ද, ෂෙල්තියෙල්ට දාව සෙරුබාබෙල්ද, සෙරුබාබෙල්ට දාව අබියුද්ද, අබියුද්ට දාව එලියාකිම්ද, එලියාකිම්ට දාව ආශෝර්ද, ආශෝර්ට දාව සාදුක්ද, සාදුක්ට දාව ආකීම්ද, ආකීම්ට දාව එලියුද්ද, එලියුද්ට දාව එලියාසර්ද, එලියාසර්ට දාව මත්තාන්ද, මත්තාන්ට දාව ජාකොබ්ද, ජාකොබ්ට දාව මරියතුමීගේ පුරුෂයා වූ ජෝසෙප්ද උපන්නෝය. මරියතුමීගෙන් ක්‍රිස්තුස් නම් වූ ජේසුස් වහන්සේ උපන්සේක. මෙසේ ආබ්‍රහම් පටන් දාවිද් දක්වා පරම්පරා සියල්ල දස සතරකි. දාවිද් පටන් බබිලෝනියේ විප්‍රවාස ගතවීම දක්වා පරම්පරා දස සතරකි. බබිලෝනියේ විප්‍රවාස ගතවීමේ කාලයේ පටන් ක්‍රිස්තුන් වහන්සේ දක්වා පරම්පරා දස සතරකි. යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදු වූයේ මෙසේය. උන්වහන්සේගේ මෑණියන් වූ මරියතුමි ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටියදී ඔවුන් එක්වන්න පෙර සුද්ධාත්මයානන් අනුහසින් ඇ ගැප් ගෙන සිටින බව දැනගන්නා ලදී. ඇගේ ස්වාමිපුරුෂයා වන ජෝසෙප් සත්පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින් රහසින් ඇය අත්හැර දමන්න සිතාගත්තේය. එහෙත් ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටියදී ස්වාමින් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී,
1: දාවිද්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳ වන මරියා පාවා ගන්නට බිය නොවන්න. මන්ද ඈ ගැබ්ගෙන ඇත්තේ සුද්ධාත්මයන් අනුහසිනි. ඈ පුතෙකු බිහි කරන්නීය. උන්වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතුය. මන්ද සිය සෙනග ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමා නොය.
0: මේ සියල්ල සිදු වූයේ ස්වාමින් වහන්සේ දිවසිවරයා ලවා කියවූ කීම ඉටුවන පිණිසය. එනම්
2: මෙන්න කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නේය. උන්වහන්සේට ඉම්මානුවෙල් යන නාමය තබනු ඇත.
0: යන්විය. ඒ නාමයේ අර්ථය නම් දෙවියන් වහන්සේ අප සමගය යනුයි. ජෝසෙප් නින්දෙන් අවදි වූ විට ස්වාමින් වහන්සේගේ දූතයා ඔහුට අනකල ලෙස සිය බිරිඳ කැන්දාගෙන ගියේය. ඒත් ඇයට පුත්‍රයා ලැබෙන තුරු ඔහු ඇය සමග සහවාසයේ නොයෙදිනි. ඔහු උන්වහන්සේට ජේසුස් යන නාමය තැබීය.

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපේ සහෘද හිතවතුන්ට තමයි මේ මතක් කිරීම. ලෝකේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්නේ බොහොම ආදරෙන්. දයාව කරුණාව මෙත් සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණය කරන බලාපොරොත්තුවෙන්. ඒ නිසාම අපි නිරතුරුවම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳී ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනා කරනවා රැඳින්න අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.

ඉදුවරේ නිමා විය. ඉරි තැලී ගිය කාෂ්ටක ඌ මිහි කතට අමාදහර ඇද හැලිනි බිඳුව බිඳුව. දහම් මිහිර හද පිනා මේරු සුවරෙක් කරයි දොරින් දොර පතුරුවා. පහන් කරන හද මඬල කන්කළු රස ගඟුල. ඒ වෙනකක් නොව ඔබ දිමුතු රේඩියෝව.

0: දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපේ සහෘද හිතවතුන්ට තමයි මේ මතක් කිරීම. ලෝකේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්නේ බොහොම ආදරෙන්. දයාව කරුණාව මෙත්සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණය කරන බලාපොරොත්තුවෙන්. ඒ නිසාම අපි නිරතුරුවම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳී ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනා කරනවා රැඳින් අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.
1: මීලකට ඔබට සවන් දී හැකියි.
2: නාසරත්හි ජේසුස් වහන්සේ ඉපදිලා දැන් අවුරුදු 2000ක් වෙනවා. ඒ වගේම අපි දන්නවා වහන්සේව ඉතාම ධර්ම විදිහට දසවද දීලා කුරුසයක ඇන ගහලා මරලා දැම්මා. ඒතර ඉතිහාසයේ උත්සාහ කරේ ඒ කාලේ ඉඳපු මිනිසුන් උත්සාහ කරේ වහන්සේව ඉතිහාසෙන් ඈත් කරලා දාන්න, ඉතිහාසෙන් නැති කරලා දාන්න, අමතක කරලා දාන්න. නමුත් අවුරුදු 2000කට පස්සේ තවම උන්වහන්සේ පිළිබඳව ඒ කතිකාව, උන්වහන්සේ පිළිබඳ ඒ උනන්දුව, අවබෝධය තවමත් තියෙනවා බොහොම ප්‍රබල විදිහට පැතිරිලා. දැන් ක්‍රිස්තුන් වහන්සේ සම්බන්ධයෙන් සමහරක් අය බොහොම සුභවාදීව කතා කරනවා. තව සමහරක් අය උන්වහන්සේගේ දහමට සහ උන්වහන්සේගේ චරිතයට අදටත් නිර්දය ලෙස පහර ගසනවා. ඔය දෙකෙන් අපිට තේරෙන්නේ එක කාරණාවක්, උන්වහන්සේ තවමත් අපේ ජීවිතවලට බලපෑමක් කරනවා. දැන් මේක අපි කැමති වුණත් අකමැති වුණත් උන්වහන්සේව අපි අගය කරත් නැතත් උන්වහන්සේව අපි ප්‍රතික්ෂේප කරත් විවේචනය කරත් අපිට පිළිගන්න වෙන සත්‍යතාවයක්. මානව ඉතිහාසයේ වැඩියෙන්ම කතාබහට පත්තුණු පුද්ගලයා තමයි නාසරත්හි ජේසුස් වහන්සේ. එතකොට මානව ඉතිහාසයේ ඉඳලා තියෙනවා ශ්‍රේෂ්ඨ චරිත, දැවැන්ත චරිත ඉඳලා තියෙනවා අතීතයේ ඉඳලා. අපි ගමුකෝ උදාහරණයකට ඇරිස්ටෝටල්, ප්ලේටෝ, සොක්‍රටිස් වගේ ප්‍රඥාවන්තයෝ. ඒ වගේම ඉඳලා තියෙනවා මෑත කාලයේ අපි හිතමුකෝ නැපෝලියන් බොනපාට්, ඊට පස්සේ ඒබ්‍රහම් ලින්කන් වැනි දැවැන්ත චරිත. නමුත් ඔය හැම චරිතයක් එක්කම අපි ඇත්තටම අවංකව අපක්ෂපාතීව සංසන්දනය කරෝතින් ක්‍රිස්තුන් වහන්සේ තරම් හොඳට හෝ නරකට වැඩියෙන්ම කතාබහට ලක්වුණු පුද්ගලෙක් නැහැ උන්වහන්සේට සමකරන්න. ඇයි එහෙම වෙලා තියෙන්නේ? උන්වහන්සේව පල් හොරෙක් වශයෙන් කුරුසේ යන ගහලා මරපු කෙනෙක්ව මෙතරම් කතාබහට පත් වෙලා තියෙන්නේ කොහොමද? ඒක අපිට ඇත්තට කෘතිමව කරන්න බැහැ. කෘතිමව කරනවා කියන්නේ අපි ප්‍රචාරණ කටයුතු දීලා, ඒ වගේම ජනමාධ්‍ය භාවිතා කරලා කිසිම දෙයක්, කිසිම හරයක් නැති පුද්ගලයෙක්ව අවුරුදු 2000කට ප්‍රොමෝට් කරන්න බැහැ. ඒක නිකන් අපි සරල සාමාන්‍ය දැනුම යෙදුවත් අපිට කිසිම හරයක් නැති කෙනෙක්ව අවුරුදු 2000ක් තිස්සේ අපිට බැහැ මාකට් කරන්න. ඒක අපි අවංකව පිළිගන්න ඕන. අපගේ ආගමික පසුබිම කුමක් වුවත්, අපගේ දාර්ශනික පසුබිම කුමක් වුවත් අපි මේ සත්‍යතාවය පිළිගත යුතුයි. එහෙමනම් අපි තුල ඇතිවෙන්න ඕන අවංකවම කුතුහලයක්, කවුද මේ පුද්ගලයා, මොනවද උන්වහන්සේ කරන්න ගියේ, ඇයි අදටත් ලෝකය

පුද්ගලයා මොනවද එතුමා කරන්න උත්සාහ කරේ? ඇයි ලෝකය මෙතරම් එතුමා පසුපස්සේ යන්නේ? දැන් අදටත් අපි දන්න දෙයක් තමයි ලෝකේ පවතින ප්‍රධාන ආගම් අතර වැඩියෙන්ම සිටින සංඛ්‍යාත්මක වැඩියෙන්ම සිටින ජනතාව තමයි ක්‍රිස්තුන් වහන්සේව තමන්ගේ ස්වාමියා කරගත්ත ජනතාව. මම මේක කියන්නේ මේ ආඩම්බර වෙන්න කාරණාවක් නෙවෙයි. එහෙම නැත්නම් ඔළුව ඉදමවා ගැනීමට උඩඟුව ඇති කර ගැනීමට නෙවෙයි, සංඛ්‍යාලේඛන මගින් තහවුරුවන කාරණාවක් තමයි. එතකොට මේ උන්වහන්සේට මෙතරම් උන්වහන්සේව අගය කරන උන්වහන්සේ පසුපස්සේ යන අය රැවටිලාද? එහෙම නැත්නම් මේ ජනතාව මේ මෝඩ ජනතාවක්ද, අන්ධ ජනතාවක්ද? එහෙම නැත්නම් තාම මේ මිත්‍යා මත විශ්වාස කරන ජනතාවක්ද? අපි මේ වගේ කරුණු අවංකව බැලිය යුතුයි, විග්‍රහ කර බැලිය යුතුයි. මොකද දැන් ක්‍රිස්තුන් වහන්සේගම කාලේ බැලුවොත් තවත් ඉන්දියා ඒ වගේ පුද්ගලයන්ව කුරුස යන ගහපු රෝම අධිරාජ්‍යයේ දෙන දඬුවමක් තමයි වැරදි කරපු අයට, ඒ වගේම අපරාධකාරයන්ට, මිනිමරුවන්ට, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කරන අයට රෝම අධිරාජ්‍යයේ දෙන එක දඬුවමක් තමයි කුරුසේ අනගසා මැරීම. ඒතර රෝම අධිරාජ්‍ය තුල කුරුසේ අනගසා මරපු අය ඉන්දියා දහස් ගණනාවක් ඉඳලා තියෙනවා. ඒ අතර සමහරක් චරිත අපි දන්නවා. අපි අහලා තියෙනවා ස්පාටකස් කියන චරිතය. වහල් නායකේ ඔහු ජීවත් වුණේ ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙන්න අවුරුදු 70කට වගේ දල වශයෙන් පෙර. ඔහු සහ තව වහලුන් කණ්ඩායමක් කැරලි ගසලා ඔවුන්වත් ඇත්තටම කුරුසේ යන ගහලා මැරුවා. ඇත්තට ස්පාටකස් විතරක් නෙවෙයි, ස්පාටකස් සමග තව 6000කට අධික වහලුන් ප්‍රමාණයක් රෝම සෙනෙවියෙක් වූ ක්‍රාසස් කියන සෙනෙවියා විසින් අනගසා මැරුවා. නමුත් ඒ පුද්ගලයන් මෙතරම්ම මානව ඉතිහාසයට බලපෑමක් කරේ නැහැ. දැන් අදටත් අපි ස්පාටකස් ගැන කතා කරනවා ඉතිහාසයේ චරිතයක් වශයෙන්. නමුත් මුළු ලෝකයේම මේ වගේ ඔහු පස්සේ යන්න, ඔහු වෙනුවෙන් ජීවිතේ කැපකරන්න සැදී පැහැදී නැහැ. එහෙනම් ඇයි මේ නාසරති ජේසුස්තුමා සුවිශේෂ වන්නේ? ඇයි කුරුසේ යන ගහන ලද පුද්ගලයන් අතර එතුමාට මෙතරම්ම බලපෑමක් කරන්න සිදුවුනේ කොහොමද? මේ කාරණාවන් ඉතා වැදගත්. මොකද අදටත් ක්‍රිස්තුන් වහන්සේ තරම් මාකට් කරන්න පුළුවන් පුද්ගලෙ නැහැ. වැඩියෙන්ම දේවල් විකුණන්න පුළුවන්. අපි කියමු උන්වහන්සේ පිළිබඳ චිත්‍ර වේවා, උන්වහන්සේ පිළිබඳව යම් යම් කලා කෘති වේවා, සිනමා කෘති වේවා, රූපවාහිනී වැඩසටහන්, කවි, පොත්, ඕනම දෙයක් උන්වහන්සේ සම්බන්ධයෙන් දෙයක් පළකරෝති මිලියන් ගණන් විකිණිනවා. අපි මෑත කාලෙත් දැක්කා ඩැන් බ්‍රවුන්ගේ ඩවින්චි කෝඩ් කියන පොත මිලියන 60කට වඩා විකුණුනා. ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධයක් තියෙනවා ඒ පොත තුල. ඒතර බලන්න අදටත් මෙතරම්ම මාකට් කරන්න පුළුවන් පුද්ගලයේ බවට උන්වහන්සේ කොහොමද පත් වුනේ? ඒ ගැන අපි සිතා බැලිය යුතු නැද්ද අවංකව? ඒ වගේම බොහොම උපේක්ෂා සහගතව, ඒ වගේම විද්‍යාත්මකව අපි බැලිය යුතු නැද්ද? එහිදී අපි තව දෙයක් කළ යුතුයි. අපේ තියෙන, අපි හැම දෙනා තුළම තියෙනවා පූර්ව මතයන් කියලා දෙයක්. එහෙම නැත්නම් පූර්ව නිගමන, එහෙම නැත්නම් පූර්ව විනිශ්චයන්, ප්‍රෙජුඩිස්, බයසස්, ප්‍රීජජ්මන්ට් කියලා. අපි හැමෝටම තියෙනවා. එවැනි දේවල් නැති අය නෑ. නමුත් අපි පොඩ්ඩකට අපගේ ඒ පූර්ව මතයන් පැත්තකට තියලා පසුපස දාලා අපි බලන්න ඕන විවෘතව අලුත් ඇහැකින් කවුද මේ නාසරති ජේසුස් වහන්සේ කියන්නේ කියන එක. දැන් එතුමා ඉපදුනේ බෙත්ලෙහෙම කියන ඒ කුඩා නගරේ ඉපදිලා එතුමා හැදුනේ වැඩුනේ තමන්ගේ තරුණ කාලයේ ගත කරේ ගලීලයේ නාසරත්. ගලීලයේ තියෙන උතුරේ, ඒ කියන්නේ අපේ හරියට උදාහරණයක් අපි කියමුකෝ, අනුරාධපුරයෙන් ඔබට යන අනුරාධපුරයේ සිට යාපනය දක්වා යනකොට ඒ පවතින කලාපය වගේ කලාපයක් තමයි ගලීලිය කියන්නේ. ඒ තමයි එතුමා හැදුනේ වැඩුනේ. එතුමාගේ වෘත්තිමය පසුබිම අපි දන්නවා වඩුවෙක් වශයෙන් කටයුතු කළ එතුමාගේ තාත්තත් වඩුවේ ජෝසෙෆ්තුමා. ඒ වගේම ක්‍රිස්තුන් වහන්සේ අවුරුදු 30 වෙනකම් අප්‍රකට ජීවිතයක් ගත කරේ. ඊට පස්සේ උන්වහන්සේගේ ඒ ප්‍රසිද්ධ ජීවිතය දේශනා කිරීමේ, මිනිසුන්ට සේවය කිරීමේ ජීවිතය පටන් ගත්ත බොහොම කෙටි කාලයක් තුල. අවුරුදු 3යි උන්වහන්සේ සේවය කරේ. දැන් ක්‍රිස්තුන්

0: උන්වහන්සේ සම්බන්ධයෙන් මෙන්න මේ කාරණාව වැදගත්. උන්වහන්සේගේ ජීවිතයේ වැදගත්කම තියෙන්නේ ප්‍රමාණාත්මකව නෙවෙයි ගුණාත්මකව. ඒ ගුණාත්මක දෘෂ්ටියෙන් බලන්න ඕන. උන්වහන්සේ අවුරුදු 20ක් 30ක් 40ක් දේශනා කරේ නැහැ. අවුරුදු 3යි. ඒ වගේම උන්වහන්සේගේ දේශනා ශෛලිය අපි ඉදිරියේදී සලකා බලනවා වැඩි විස්තර සමග. දේශනා ශෛලිය ඉතාම කෙටි ඍජු. සහ අපි අර කියන්නේ පොයින්ට් එකට විතරයි. එහෙමයි. උන්වහන්සේ මේ මහා පොත් ගණන් උගන්වලා නැහැ. විශාල මහා දීර්ඝ දේශනා කරලා නැහැ. බොහොම කෙටි සරල. ඒ වගේම උන්වහන්සේගේ ජනතාවට තේරුම් ගත හැකි ජීවිතයට අදාළ දේවල් තමයි දේශනා කරලා තියෙන්නේ. ඒතර එවැනි සුළු කාලයක් තුල බොහොම සීමිත දේශනා මාලාවක් මගින් සීමිත ක්‍රියාපටිපාටියක් මගින් ක්‍රියාවන් මගින් මහා දෙවන්ත පෙරලියක් වෙනසක් කර අදටත් අවුරුදු 2000කට පසුවත් අදටත් වර්තමානයේ ලෝකේ වැඩියෙන්ම කතා බහ කරන මිනිස්සු වැඩියෙන්ම කතා බහ කරන පුද්ගලයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එහෙම නැත්නම් වෙන කිසිම පුද්ගලයෙක් නෙවෙයි. මේක තමයි විද්‍යාත්මක සත්‍යතාවය. කොහොමද ඒක වුනේ? අපි ටිකක් බලමු අපේ හෘද සාක්ෂියත් එක්ක ගනුදෙනු කරලා කොහොමද මේ පුද්ගලයාට මෙතරම්ම ස්ථානයක් ලැබුණේ. දැන් අතට ඔය ගැන පුදුම වුණේ අපි විතරක් නෙවෙයි. නැපෝලියන් බොනපාර්ට්ටත් ඔය ප්‍රශ්න තිබුණා. මානව ඉතිහාසයේ බිහි වුණු ඉතාම දක්ෂ යුද සෙනෙවියෙක් තමයි නැපෝලියන් බොනපාර්ට්. සමහරක් ඉතිහාසඥයෝ කියනවා එතුමා තමයි හොඳම යුද උපායට දක්ෂම කෙනා. ඊතරම්ම දක්ෂ ජෙනරල් කෙනෙක් බිහි වෙලා නැහැ කියලා. කියන්නේ කුඩා හමුදාවකින් විශාල හමුදාවන් පරාජය කිරීමේ දක්ෂ හැකියාවක් තිබුණා නැපෝලියන් බොනපාර්ට්. දැන් මේ වගේ ඉතා දක්ෂ නැපෝලියන් බොනපාර්ට්ට තිබුණු ප්‍රශ්නයක් තමයි මට මෙච්චර හමුදාවක් ඉඳලා මෙච්චර දක්ෂ හමුදා නිලධාරීන් ඉඳලා මට පුළුවන් වුණා සෑහෙන ප්‍රමාණයක් ලෝකේ අල්ලගන්න. සෑහෙන ප්‍රමාණයක් ඔහුගේ කාලයේදී ඔහු අල්ලගත්තා. ඊජිප්තුවට වෙනකන් මේ පැත්තෙන් බැබිලෝනියාව පර්ෂියාව ඒ වගේ පැතිවලටත් ආවා. මුළු යුරෝපෙම අල්ලගත්තා. එතකොට නැපෝලියන් බොනපාර්ට් අහනවා මේ ක්‍රිස්තුන් වහන්සේ කියන කෙනා කිසිම හමුදාවක් නැතුව එක වෙඩිල්ලක් තියන්නේ නැතුව එක නැවක් නැතුව එක හමුදා මේ සෙබලෙක් නැතුව කොහොමද මිනිසුන්ගේ සිස්සතන් මෙතරම් ආක්‍රමණය කරේ? ඔහුට තිබුණ ලොකුම ප්‍රශ්නය තමයි කොහොමද මේ පුද්ගලයා මේ වඩුවා මෙවැනි මහා දෙයක් කරේ? මට මේ දැවැන්ත හමුදාවක් තියාගෙන කරන්න බැරි වුණ දෙ. ඒක හොඳ ප්‍රශ්නයක්. නැපෝලියන් බොනපාර්ට් ඉතාම අවංක කෙනෙක්. ඒ නිසායි ඔහු එවැනි අවංක ප්‍රශ්නයක් එක්ක ගනුදෙනු කරේ හෘද සාක්ෂිය තුල. අපිත් ඔය දේ අහන්න ඕන ද්වේෂ සාගතව නෙවෙයි විද්‍යාත්මකව සහ විවෘතව. එතකොට එතුමා මම කිව්වා ක්‍රිස්තුන් වහන්සේ කුඩා කාලයක් තුල යම් කිසි සමාජ මෙහෙවරක් පටන් ගත්තා. මොකද එතුමා ඉපදුණු ජාතිය තමයි පැරණි ඊශ්‍රායල් වරු. ඊශ්‍රායල් ජාතිය ගැඹුරු දීර්ඝ ඉතිහාසයක් තිබුණා. ඊශ්‍රායල් ජාතිය අපි දන්නවා මානව ඉතිහාසයේ වැඩියෙන්ම දුක් විඳින ලද ජාතිය තමයි ඊශ්‍රායල් ජාතිය. වැඩියෙන්ම යටත් විජිතකරණයට ලක් වෙලා විදේශීය ජාතීන්ගෙන් පීඩාවන් වලට පත් වෙලා විශාල විදිහේ ජන සංහාරවලට ඒ වගේම සමූල ඝාතනවලට ලක් වෙලා දුක් විඳලා බඩගින්නේ ඉඳලා ඒ වගේම දරුණු අත්දැකීම් වලට ලක් වෙමින් එන ලද ජනතාව. ඉතර ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙනකොට මීට අවුරුදු 2000කට පෙර මේ ඊශ්‍රායලයේ කියන භූමිය වර්තමානයේ වර්තමාන ඊශ්‍රායල් රජයත් ඒ වගේම අපි දන්නා ජෝර්දානයේ කියන රාජ්‍යෙත් සමහර කොටස් තමයි මේකට අයිති උනේ. උන්වහන්සේ ඉපදෙන කොටත් මේ රට රෝම අධිරාජ්‍යයේ යටත් විජිතයක් වශයෙන් තිබුණේ. රෝමයේ යටතේ පාලනය වුණේ. ඒතර ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙනකොට රෝම අධිරාජ්‍ය වශයෙන් කටයුතු කරේ මහා ඔගස්ටස් සීසර් කියන ඒ දැවැන්ත අධිරාජ්‍යය. ප්‍රබල අධිරාජ්‍යයක් විශාල ප්‍රමාණයක් ලෝකයේ ප්‍රදේශ අල්ලගෙන තිබුණා. ඒතර ක්‍රිස්තුන් වහන්සේ ඉපදුනේ යටත් විජිත සමයක ඉපදුනේ. ඉපදිලා උන්වහන්සේ දැක්කා ඒ වකට තිබුණු සෝචනීය තත්වය ඊශ්‍රායලයේ. මොකද ඊශ්‍රායලයේ පවා ඒ වෙනකොට ජනතාව අතර පවා විෂමතාවයන් තිබුණා. විවිධාකාරයේ ජන කොටස් ඉදියා පන්ති විෂමතාවයක් තිබුණා. ගැටීම් තිබුණා. එක පැත්තකින් සදිසිවරු බොහොම ප්‍රබලයි. ඉතාම ධනවත් බලය තිබුණු ආගමික අධිකාරිය තිබුණා. ඊට අමතරව අපි දන්නවා පරිසිවරු ඉන්දියා, සෙලට්වරු ඉන්දියා, හෙරෝදිවරු ඉන්දියා. එවැනි විවිධ කණ්ඩායම් ඉන්දියා. ඒ වගේම උත්තම පූජකවරෙක් ඉන්දියා, නායක පූජකයන් ඉන්දියා යනාදී වශයෙන්. එතකොට මේ තත්ත්වය උන්වහන්සේ හරියට තේරුම් අරන් තිබුණා. උන්වහන්සේට තේරුණා අර්බුදය තියෙන්නේ මනුෂ්‍යයාගේ ඇතුළාන්තයේ තත්ත්වයේ වෙනසක් සිදු වෙන්න ඕන. හදවතේ. දැන් අපිට පුළුවන් අධිරාජ්‍යවාදී රටකට එරෙහිව රගල කරන්න. ඒකේ වැරද්දක් නැහැ. එහෙම නැත්නම් ධර්ම විදිහට විදේශී ආක්‍රමණයක් තියනවා නම් ඊට එරෙහිව කටයුතු කරන්න. ඒ දේවල් හොඳයි. නමුත් අපි හිතමුකෝ ඒ විදේශීය බලවේගය අපේ රට දාලා ගියා කියලා. එතකොට තමයි අපේ සැබෑ තත්ත්වය තේරෙන්නේ. අපි ඒතර ඇත්තටම එකිනෙකාට ප්‍රේම කරනවද? එකිනෙකාට සංවේදීද? එකිනෙකා ගැන හොයනවද කියන එක තේරෙන්නේ එතකොට තමයි. ඒ නිසා ක්‍රිස්තුන් වහන්සේ ආමන්ත්‍රණය කරේ උන්වහන්සේගේ ප්‍රධාන ජීවිතය පටන් ගත්තාම ප්‍රසිද්ධ ජීවිතය මිනිස්යාගේ සැබෑ තත්වයට සමාජයේ තියෙන ඒ පාපකාරී තත්වයේ මූලාශ්‍රය තියෙන්නේ මානව හදවත තුල, අපගේ ඇතුළාන්තය තුල. ඒතර ඇතුළාන්තයේ සිදුවෙන පරිවර්තනය තමයි විප්ලවය, තමයි සැබෑ විප්ලවය. ඒ නිසා තමයි උන්වහන්සේ තම දූත මෙහෙවර පටන් ගත්තම මිනිසුන්ව යොමු කරේ වෙනසකට, පරිවර්තනයකට. ඉස්සෙල්ලා අපේ තුල තියෙන ඒ වෙනස කරගන්න ඕන. ඒතර අපි අනිත් අයවත් හරියට දකිනවා. අනිත් අය විග්‍රහ කරගෙන වැඩක් නැහැ, මට මාව හරියට දකින්න බැරි. එතනින් තමයි හැම වෙනසක්ම සිදුවෙන්නේ. හැම වෙනසකටම පදනම දාගන්න පුළුවන්. එතකොට ක්‍රිස්තුන් වහන්සේ ඒ අවුරුදු තුන තුල තමන්ගේ ඒ භූමිය තුල ජනතාවට දේශනා කරන්න පටන් ගත්තා. ඒ වගේම විවිධාකාරී සුවය ලබා දෙන, මිනිසුන්ව නිදහස් කරන ක්‍රියාවන් පටන් ගත්තා. ඇත්තට බයිබලීය ලෝකයට අනුව වචනයයි ක්‍රියාවයි කියන්නේ දෙකක් නෙවෙයි, එකක්. වචනයයි ක්‍රියාවයි කියන්නේ එකක්. ඒතර ක්‍රිස්තුන් වහන්සේ සමහර දේවල් කරා, සමහර දේවල් ඉගන්වා, එහෙම නෙවෙයි. උන්වහන්සේ ඉගන්නපු දේ කරා, ඒ වගේම කරපු දේ ඉගන්වා. සමහර අවස්ථාවන් වලදී උන්වහන්සේ මුලින්ම දෙයක් කරලා ඊට පස්සේ මිනිස්සු අහන, ඇයි ඔබතුමා එහෙම කරන්නේ? ඇයි ඔබතුමා එහෙම හැසිරෙන්නේ? ඒතකොට තමයි විග්‍රහය දෙන්නේ. ඒ නිසා ඉතා වැදගත් දෙයක් අපි තේරුම් ගත යුතුයි ක්‍රිස්තුන් වහන්සේ සම්බන්ධයෙන්. උන්වහන්සේගේ ජීවිතයේ ක්‍රියාවයි වචනයයි, එහෙම නැත්නම් ක්‍රියාවයි දේශනාවයි කියලා කියන්නේ එකම දෙයක්. එකම කාසියක පැති දෙකක්. ඒක අපි හරියට මුල ඉඳලම ග්‍රහණය කරගත යුතුයි. ඒතර උන්වහන්සේ තම භූමිය තුල තමාගේ මව් භාෂාව වූ එවකට ඕන් කතා කරේ ගලීලියානු අරමයික් භාෂාව. උන්වහන්සේ හැදුණු වැඩනේ ගලීලිය ප්‍රදේශයේ. ඒ ගලීලයේ ප්‍රදේශයටම ආවේනිකු අරමයික් තිබුණා භාෂා කතා කරන විදියක්. ඒ වගේම අපි දන්නවා ජෙරුසලෙමටම ආවේනික වූ ඔවුන්ගේ තිබුණා ඒ භාෂාව කතා කරන විදියක්. ඇක්සන්ට් එක, ඔවුන් අර උච්චාරණය කරන විදිහේ වෙනසක්. ඒක හරියට අර සිංහල භාෂාව දකුණු මිනිස්සු කතා කරන විදියයි, කොළඹ අය කතා කරන විදියයි, අපි ගියොත් හලාවත පුත්තලම් පැත්තේ කතා කරන විදියයි, අනුරාධපුරයේ විදිය, නුවර පැත්තේ තව විදියකට යම් යම් විදියේ යම් යම් වෙනස්කම් තියෙනවා. එකම භාෂාව. අන්නේ වෙන දෙයක් තමයි ගලීලියානු අරමයික් භාෂාවේ තිබුණේ. ඒ තමන්ගේ මව් භාෂාවෙන් උන්වහන්සේ ජනතාවට තේරෙන විදිහට විශාල ගැඹුරු පණිවිඩයක් බොහොම සරලව කෙටියෙන් සංවේදනය කරා. දැන් අපි එක දෙයක් තේරුම් ගන්න ඕන. මෙහිදී ක්‍රිස්තුන් වහන්සේගේ කාලයේදී සංනිවේදනය කිරීමේ හොඳම ස්වභාවය තමයි කට වචනයෙන් කරන එක. මොකද බහුතරයකට ජනතාවකට ලියන්න කියන්න දැනගෙන ඉඳියේ නැහැ ඊශ්‍රායෙල් සමාජය. ලියන්න කියන්න දැනගෙන ඉඳියේ විනයදරයන්, සමහර පරිසිවරු සහ සදිසිවරු වගේ අයට තමයි අධ්‍යාපනය තිබුණේ. සාමාන්‍ය ජනතාව අතර ලියන්න කියන්න දැනගෙන ඉඳපු අය ඉතාම අඩුයි. බහුතරයක් දැනගෙන ඉඳියේ නැහැ. ඒ නිසා වෙන දෙයක් නැහැ, උන්වහන්සේට එය වාචිකව තමයි ජනතාවට ලබා දෙන්න වෙන්නේ. ඒතරේ වාචිකව උන්වහන්සේ තනින් තන ගොස් දේශනා කරමින්, ලෙඩුන් සුව කරමින්, ඒ වගේම විශාල විදිහේ ජනතාවට යහපතක් සිදු වෙන ආකාරයේ ක්‍රියා කරමින් අවුරුදු 3ක් තිස්සේ දේවල් කරා. එතරේ උන්වහන්සේගේ ඒ අවුරුදු 3 තුල කරපු දේවල් ඒ භාවිතාව ඉතා වැදගත්. එය තමයි මුල් පදනම, එහෙම නැත්නම් අතිවාරම උනේ උන්වහන්සේ ඒ ගොඩනගන ඒ අලුත් දැක්ම සඳහා. එතකොට අපි මේ කාරණාවන් අපි එහෙනම් සරල වශයෙන් තේරුම් ගන්න. එකක්, උන්වහන්සේගේ පසුබිම ජුදා පසුබිමක්. උන්වහන්සේ ජුදා වංශිකයෙක්, ඒ ජුදා සමාජය තුල වර්ධනය වුණු කෙනෙක්. ඒ වගේම උන්වහන්සේ අධ්‍යාත්මික පෝෂණය ලබා ගත්තේ අපි කියනවා ඒ හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ, කිතුනුව වශයෙන් අපි කියනවා පැරණි ගිවිසුම කියලා. එහෙම නැත්නම් හෙබ්‍රේ වරුන්ගේ ශුද්ධ ලියවිලි ග්‍රන්ථවලින් තමයි උන්වහන්සේගේ අධ්‍යාත්මික පෝෂණය ලබා ගත්තේ. ඒ වගේම උන්වහන්සේ තමන්ගේ රටේ එවකට තිබුණු ඒ ජන ජීවිතයේ යථාර්ථයන් ගැඹුරින් කියවගෙන තිබුණා. සංස්කෘතික, ආර්ථික, දේශපාලන, මානසික, ඒ වගේම භාෂාමය තත්වයන් උන්වහන්සේ හොඳට හදාරලා තිබුණා, සංවේදී වෙලා තිබුණා තමන්ගේ තත්වයට. මොකද අපි ඕනෑම දෙයක් කරනකොට අපි තේරුම් ගන්න ඕන අපගේ අර අපගේ ඒ ජන කණ්ඩායම, අපි කියන ඕඩියන්ස් එක හරියට තේරුම් ගන්න ඕන, නැත්නම් කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ. එතකොට ඒ දෙයටත් උන්වහන්සේ බොහොම සංවේදී වුණා. ඒ වගේම උන්වහන්සේට තිබුණා ඉතා වැදගත් දෙයක්. ඒ තමයි දෙවියන් වහන්සේ සමග ගැඹුරු ගනුදෙනුවක් සම්බන්ධතාවය. ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේව හැඳින්වුවේ ඒ අරමයික වචනෙන් අබ්බා කියන, මගේ තාත්තා. ඊතරම්ම සෙනෙහසාත්මක සමීප සම්බන්ධතාවයක් තිබුණා. ඒ විතරක් නෙමෙයි ක්‍රිස්තුන් වහන්සේගේ අනන්‍යතාවයේ සකස් වුණේ ඒ තුලේ. අපි උදාහරණයකට ඒ අබ්බා කියන අත්දැකීම අයින් කරෝති, අයින් කරලා ක්‍රිස්තුන් වහන්සේව තේරුම් ගන්න ගියෝතින් අපිට ක්‍රිස්තුන් වහන්සේව හරියට තේරුම් ගන්න බෑ. ඒ නිසා ඒ ඉතා වැදගත්. උන්වහන්සේගේ සමස්ත චරිතය අනන්‍යතාවය සකස් වුණේ දෙවියන් වහන්සේ සමග තිබුණු ඒ ගැඹුරු සම්බන්ධතාවය තුලින්, ඒ සෙනෙහසාත්මක ගනුදෙනුව තුලින් තමයි උන්වහන්සේ කවුද කියන එක සකස් වෙලා තිබුණේ, ගොඩ නැගිලා තිබුණේ, පෝෂණය වෙලා තිබුණේ. ඒතර ඒ අත්දැකීමත් අපිට සම්බන්ධ කරගන්න වෙනවා අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ ගැන අපි කරන ඕනෑම අධ්‍යයනයකදී.
1: ඔබ ඒ සවන් දුන්නේ මාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි.

0: ගුවන් විදුලිනාලිකාවේ ප්‍රචාරය වන රෝස කුසුම දේවමාතාවන්ගේ නුවාණය ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම සඳහා ඔබටත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දිය හැක. විමසන්න ගරු අධ්‍යක්ෂපියතුමා, සුපුවත් ගුවන් විදුලිනාලිකාව දිමුතු පදනම පම්බල.
1: කතා කරන්න දුරකථන අංක 0777 327 133 0771 5082.

0: රංගන උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 0772 365 133
1: දිමුතු රේඩියෝ සේ ඉරුදින දිනපූජා යාගයේදී මෙතෙන් සිට සම්බන්ධය හැකිය.

0: ananggede putre ananggede shudhatme ananggede namen.
1: Amen.
0: Apage swamin vane Jesus Christun mahan sege vara prasadaya devi piyananggede premya shudhatme ananggede sahabagi kamat obesiyalu dena samaga pavativa.
1: Oba samagada pavativa.
0: Premantini jumanu swamin mahan sege namen. ඔබ සිල් දෙනාව ආදරෙන් සාදරෙන් මෙම දිව්‍ය පූජා යාගයට පිළිගන්න අතර ස්වාමින් වහන්සේ අපිව පසුතැවිල්ලකට කැඳවනවා මේ දිව්‍ය පූජා යාගයට වඩා සුසුස් ලෙසින් සහභාගී වීම සඳහා එසේනම් අපෙන් සුදෝ සභාවත් ස්වාමින් වහන්සේත් බලාපොරොත්තු වෙන මේ ගමන අපි පැමිණ තිබෙනවද එසෙත් නැත්නම් අපෙන් බොහෝ දේ අතපසු වී තිබෙනවාද කියලා පසුතැවිලි හදවතකින් යුක්තව අපෙන්ම අපි විමසා බලමු. සියලු බලති දෙවියන් වහන්සේට

0: සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයේට අප පමුණුවන සේක්වා.
1: ආමේන්.
0: ස්වාමිනී කරුණා කළ

0: ඉරිගැන්වූ මැනව උත්තානී ආනන්දේ කරාද අප ගෙන ගිය මැනව. මිකිදේ ඔබ ශුද්ධාත්මෙනන් සමග එක්මදී වන වැඩ සිටින්නා වූ රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රෝ අපගේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා.
1: ආමෙන්.
2: නික්ම යාම පොතෙන් උපුටාගත් කොටසකි. මෝසෙස් තම මාමණ්ඩියා වූ මිදියන්හි පූජක තැනවන ජෙත්‍රෝගේ එළු බැටළු පට්ටි රැකබලා ගනිමින් සිටියේය. ඔහු ඒ පට්ටි පාලුකරය හරහා දක්කාගෙන ගොස් හොරේබ් නම් දෙවියන් වහන්සේගේ කන්දට පැමිණි කල සමිධානන් වහන්සේගේ දූතයා පඳුරක් මැගින් නැගුණු ගිනි ජාලාවක් ආකාරයෙන් ඔහුට දෘශ්‍යමාන විය. ඔහු බැලූ විට පඳුර ගින්නෙන් ඇවිලී ගිය නමුත් එය නොදැවෙන බව දුටුවේය. මෝසෙස්, මේ පුදුමයකි, මම දැන් ඊට ලංවී පඳුර නොදැවෙන්නේ මන්ද කියා බලමි. තමාටම කියා ගත්තේය. ඔහු ඒ බලන පිණිස ඊට ලංවන බව සමිධානන් වහන්සේ දුටු විට දෙවියන් වහන්සේ පඳුර මැදින් මෝසෙස් මෝසෙස් කියා ඔහුට හඬ ගැසූසේක. ඔහුද මම මෙහියයි කීවේය. එවිට දෙවියන් වහන්සේ කතා කොට මෙතැනට ලං නොවන්න, නුඹේ පාදවලින් වහන් ගලවා දමන්න, නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියකැයි වදාළසේක. තව දුරටත් උන්වහන්සේ කතා කරමින් නුඹේ පියාගේ දෙවියන් වහන්සේ මමය. ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද, ඊසක්ගේ දෙවියන් වහන්සේද, ජාකොබ්ගේ දෙවියන් වහන්සේද මමයයි වදාළසේක. මෝසෙස්ද දෙවියන් වහන්සේගේ මුහුණ දෙස බැලීමට බිය වූ බැවින් තම මුහුණ වසා ගත්තේය. සමිධානන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළසේක. මිස්රයේ සිටින මාගේ සෙනගගේ දුක්ඛිත තත්වය මම දුටු වෙමි. ඔවුන්ගේ විදායකයන්ට විරුද්ධව නගින මොර ගැසීමට මම සවන් දුනිමි. ඔවුන්ගේ දුක් වේදනා මම හොඳින් දනිමි. මිස්ර ජාතීන්ගේ අතින් ඔවුන් මුදා ඒ රටින් ඔවුන්ව පිට කරවා සාරවත් විශාල දේශයකට කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට, එනම් කානානි වරුන්ගේ හා හීති වරුන්ගේද, අමෝරි වරුන්ගේ හා පෙරෙස්සි වරුන්ගේද, හීවි වරුන්ගේ හා ජෙබේසි වරුන්ගේ දේශයට ඔවුන් පමුණුවාලීම සඳහා මම බැස ආවෙමි. එවිට මෝසෙස් දෙවියන් වහන්සේට කතා කොට, එසේනම් මා ඊශ්‍රායෙල් සෙනග වෙත ගොස් නුඹලාගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ මා නුඹලා වෙත එවූසේකැයි කීවිට, ඔවුන්ද උන්වහන්සේගේ නම කුමක්දැයි මාගෙන් අසන කල මම ඔවුන්ට කුමක් කීවෙමින්ද ඇසීය. උන්වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, මම වනාහි ස්වයම්භූ තැනන් වහන්සේ වෙමි. ස්වයම්භූ තැනන් වහන්සේ ඔබ වෙත මා එවූසේකැයි නුඹේ ඊශ්‍රායෙල් ජනයාට කිව යුතුයැයි වදාළසේක. තව දුරටත් ඔවුන් වහන්සේ මෝසෙස්ට කතා කරමින් මෙසේ වදාළසේක. ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද, ඊශාක්ගේ දෙවියන් වහන්සේද, ජාකොබ්ගේ දෙවියන් වහන්සේද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවි සමිධානන් වහන්සේ ඔබ වෙත මා එවූසේකැයි කිව යුතුය. සදහටම මෙය මාගේ නාමය වේ. මතු සියලු පරම්පරාවෝ මේ නාමයෙන් මට ආමන්ත්‍රණය කරයි. දේව වචනය නම් මෙසේය.
3: දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
4: ඔබගේ පිළිතුර සමිතානෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණයි.

මාගේ සියලු පාප කමා කරන සේක. මාගේ සියලු රෝග සුව කරන සේක. මාගේ ජීවිතය පාතාලයෙන් මුදාලන සේක. ප්‍රේමය හා දයාව නැමැති කිරුලෙන් මා සරසන සේක.

ලෙස ක්‍රියා කරන සේක. පීඩිතයන්ට එතුමානෝ යුක්තිය ඉටු කරන සේක. සමිධානෝ ස්වකීය මාර්ග මෝසෙස්ටත් තම බලවත් ක්‍රියා ඊශ්‍රායෙල් සෙනගටත් දැක්වූ

දයාවෙන් පරිපූර්ණය. වහා නොකිපෙන සුළුය. අතිශයින්ම කරුණාවන්තය. මන්ද පොළවට ඉහලින් අහස උස්ව තිබෙන්නාක් මෙන් එතුමානන් කෙරෙහි කරුපිය පාන අයට එතුමානන්ගේ කරුණාව ඉමහත්ය.

0: පාවුලතුමන් විසින් කොරෙන්තිවරුන්ට ලියන ලද පළමු හසුනෙන් කොටසකි. සහෝදරවරුනි, අපේ පියවරුන්ට කුමක් වේදැයි ඔබට මතක් කර දීමට මම කැමැත්තෙමි. ඔහු සියල්ලෝම වලාකුලක මඟ පෙන්වීම ලැබූහ. ඔහු සියල්ලෝම රතු මොහොතින් එතර වූහ. සියල්ලෝම වලාකුලකද රතු මොහොතෙහිද මෝසෙස් සමග සහභාගි වීමට බෞතිස්මය ලැබූහ. සියල්ලෝම එකම අධ්‍යාත්මික ආහාරය අනුභව කළහ. එකම අධ්‍යාත්මික පෑන් පානය කළහ. ඔවුන් පානය කළේ ඔවුන් කැටුවගිය දේව පර්වතයකිනි. ඒ පර්වතය නම් ක්‍රිස්තුන් වහන්සේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට දෙවියන් වහන්සේට ප්‍රසන්න වීමට නොහැකි විය. එපෙවින් ඔවුහු කාන්තාරයේදී විනාශ වූහ. ඔවුන් නපුරු දෙසට එලුම් කළාක් මෙන් අපත් නපුරු දෙසට එලුම් නොකරන පිණිස මේ සියල්ල සිදු වූයේ අපට පාඩමක් වශයෙනි. ඔවුන්ගෙන් සමහරෙකු මැසිවිලි කීවාක් මෙන් මැසිවිලි නොකියන්න. මැසිවිලි කීමෙන් ඔවුහු මාරයා විසින් විනාශ කරනු ලැබූහ. මේ සියල්ල ඔවුන්ට සිදු වූයේ පාඩමක් වන පිණිසය. ඒවා ලියන ලද්දේ යුකාන්තයට පැමිණ සිටින අපට අනතුරු ඇඟවීමක් වශයෙනි. තමා ස්ථීරව සිටින්නේ යයි සිතන්නා නොවැටෙන ලෙස පරිස්සම් වන්න. දේව වාක්‍ය මෙසේය.
1: දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
0: සුපවත් චයනද

එවක් පටන් ජේසුස් වහන්සේ දේශනා කරන්නට පටන්ගෙන මනස්ථාපනය වන්න ස්වර්ග රාජ්‍ය අසන්න කීය.

0: ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා.
1: ඔබ සමගද වනසේක්වා.
0: සුවිශේෂ කළ උක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය.
1: ස්වාමිනි, ඔබ වහන්සේට මහිමය වේවා.
0: ලූක් 13 පරිච්ඡේදයේ 1 වගන්තියේ සිට 9 වගන්තිය දක්වා. සමහරෙක් ජේසුස් ස්වාමින් වහන්සේට කතා කොට පිලාත් විසින් ගලීලයන් මරා ඔවුන්ගේ ලේ ඔවුන්ගේම යාග සමග මිශ්‍ර කළ අන්දම දැන් වූහ. උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, ඒ ගලීලයන් එබඳු විපතක් වින්ද බැවින් ඔවුහු අන් හැමට වඩා පාපී වූහයි ඔබ සිතන්නහුද? එසේ නොවේ යයි මම ඔබට කියමි. පසුතැවි සිත් හරවා නොගත්තොත් ඔබ හැමද එසේම විනාශ වන්නෝය. සිලෝවම්හි බලකොටුව වැටි ඊට යටවි මල 18 දෙනා ජෙරුසලමෙහි විසූ අන් හැමට වඩා දුෂ්ට වූහයි ඔබ සිතන්නහුද? එසේ නොවේ යයි මම ඔබට කියමි. පසුතැවිලි වී සිත් හරවානු ගත්තොත් ඔබ හැමට වන්නේත් මේ විපතමැයි වදාළසේක. උන්වහන්සේ උපමාවක් වදාරමින් එක් මිනිසෙක් මිදිවත්තෙහි වැඩුණ අත්තික්කා එක් මිනිස්සෙකුගේ මිදිවත්තෙහි වැඩුණු අත්තික්කා ගසක් විය. ඔහු ඒ ගසේ ගෙඩි සොයා ආවේය. එහෙත් කිසිවක් සම්බ නොවීය. එවිට ඔහු උයන් ගොව්වාට කතා කරමින්, බලන්න දැන් අවුරුදු 3 මේ අත්තික්කා ගසේ ගෙඩි සොයා ආනමුත් කිසිවක් සම්බ නොවීය. ගස කපා දමන්න, එය පොළොවට බරක්ව තිබිය යුත්තේ මන්දැයි කීය. ඔහු උත්තර දෙමින්, ස්වාමිනී, ඒ වටකර හාරා පෝර දමන පිණිස මේ අවුරුද්දත් තිබුණාවේ. ඉන්පසු ඵල දැරුවොත් හොඳය, එසේ නැත්නම් ඒ කපා දැමීමට පුළුවනැයි පැවසීයයි වදාළසේක. සම්විධානන්ගේ ප්‍රේමීහා ගැලවීමේ සුබ අස්න එසේය.

0: මම ප්‍රියාදර ප්‍රේමවන්තිනි, අද දවසේ දේව ප්‍රකාශන හරහා විශේෂයෙන්ම සුද්ධ වූ සුවිශේෂය හරහා දිව යන ප්‍රධාන තේමාවක් හැටියට අපට ගන්නට පුළුවන් වන්නේ, ස්වාමින් වහන්සේ මේ කාලය තුල විශේෂයෙන්ම ආධ්‍යාත්මික ඵලදායිත්වයකට අපව කැඳවන වගයි. අප වර්තමානයේ බෙහෙවින් භාවිත කරන වචන දෙකක් තමයි මේ ඵලදායිත්වය හා ධනාත්මක චින්තනය. බොහෝ විට අද සමාජයේ ඒ භාවිතා කරනු ලබන්නේ හුදෙක් භෞතික ලෞකික තලයක වුවද, ස්වාමින් වහන්සේ අපට අභියෝග කරන්නේ මේ ලෞකික භෞතික තලයට එහා ගිය තාවකාලික දෙයක් නැව සදාකාලික දෙයක්, දිකටම රඳා පවතින දෙයක් කෙරෙහි අපව යොමු කරන්නටයි. අනේ නිසා තමයි ස්වාමින් වහන්සේ පවතින ඵලයක් ගැන ජොම්තුමාගේ සුවිශේෂයේ 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්ති අපිට ප්‍රකාශ කරන්නේ. උන්වහන්සේ කියනවා, ඔබ මා තෝරා ගත්තේ නැත, මම ඔබ තෝරාපත් කෙලිමි. එසේ කළේ ඔබ ගොස් බොහෝ ඵල දරන පිණිසත්, පවතින ඵල දරන පිණිසත්. මම නැවත කියනවා, බොහෝ ඵල සහ පවතින, මෙලොකේට පමණක් නොවේ ඒ ලෝකයටත් පවතින ඵල දරන්නට ස්වාමින් වහන්සේ අපව කැඳවෙනවා. හැබැයි එසේ ඵල නොදරන අයට සිදුවන දේ ගැන තමයි අද සුද්ධ සුවිශේෂය අපිට මතක් කර දෙන්නේ. උන්වහන්සේ උපමාවක් වදාරමින් කියනවා, එක මිනිසෙක් හිටියා, ඔහුට මිදිවත්තක් තිබුණා, ඒ මිදිවත්තේ අත්තික්කා ගසක් තිබුණා. පුරා අවුරුදු 33ක් තිස්සේම මේ උයනේ අයිතිකාරයා යනවා ඵල හොයන්නට, ගසේ ගෙඩියක් හොයන්නට. මොකද වෙන්නේ, අවුරුදු 3ක් තිස්සේ ඔහුට ඵල ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මේ උයන් ගොව්ව අමතලා කියනවා, මේක කපලා දාන්න ඇති, වැඩක් නැහැ, ඵල නොදරන ගහක් මහ පොළොවටත් බරක්, ඒ නිසා මේක කපලා දාන්නට කියලා. ඊට පස්සේ අපි දන්නවා මේ උයන් ගොව්ව මැදිහත් වෙලා තව අවුරුද්දක් ඉල්ල ගන්නවා, පොර දාලා වතුර දාලා සස්ත්‍රික කරලා ඵල දරන්නට ඉඩ සලසන්නට. මේ පිළිබඳව අපි පස්සේ කතා කරමු. ඒ වගේම මේ උපමාව ගැන මෙනෙහි කරද්දී මට ස්වාමින් වහන්සේගේ තවත් වචනයක්, සිද්ධියක් මතක් වුණා. මේ අත්තික්කා ගසක් සම්බන්ධවම සුද වූ ලූක්තුමා උන්වහන්සේගේ සුවිශේෂයේ 13 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ සිට අපට සමාවෙන්න, මාක්තුමාගේ සුවිශේෂයේ 11 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියේ අපිට මෙසේ ප්‍රකාශ කරනවා. බෙතානිය පහු කරගෙන ස්වාමින් වහන්සේ ජෙරුසලමට යද්දී උන්වහන්සේට බඩගිනියනවා. එතකොට උන්වහන්සේ අත්තික්කා ගසක් දකිනවා. මේ අත්තික්කා ගස ළඟට උන්වහන්සේ ගමන් කරනවා, ගෙඩියක් කන්නට පුළුවන් වේදෝයි කියලා. කොළ පිරීලා තිබුණත්, කොළ තිබුණත් ඵල නැති ගසක් උන්වහන්සේ දැකලා කියනවා, මින් ඉදිරියට කවදාවත් කිසිම කෙනෙක් මේ ගසෙන් ඵල භුක්ති නොවිදිත්වායි කියලා උන්වහන්සේ මේ ගසට සාප කරනවා. මොකද වෙන්නේ, පහුවෙන්දා නැවතත් ශ්‍රාවකයන් සමග මේ පාරේ ගමන් කරද්දී ශ්‍රාවකය දකිනවා, සහ මුලින්ම මේ ගහ මැරිලා වියලිලා ගිහිල්ලා. ප්‍රේමවන්තේනි, මට මේක කියවද්දී පොඩි චකිතයක්, ප්‍රහෙලිකාවක් ආවා. ඒ තමයි මෙතනදී කියනවා, එදා ඒ ගහේ කොළ නොතිබුණේ මොනවා නිසාද? එය අත්තික්කා වාරය නොවුණු බැවිනි කියලා. පැහැදිලිවම ඒ වචනය ප්‍රකාශ කරනවා. ඒ අත්තික්කා වාරය නැති නිසා තමයි ඵල නොදැරුවේ. නමුත් ස්වාමින් වහන්සේ අසාධාරණ දෙයක් කළාදෝ කියන චකිතයක් මට මතු වුණා. මම යාඥාව තුල ස්වාමින් වහන්සේගෙන්ම විමසුවා හරියට ඒ දවසේ ඇතුළතින්ම ලස්සන අත්දැකීමක් මට ලැබුණා. ඒ තමයි ස්වාමින් වහන්සේගේ වචනේ තුලින්ම එනම් සුදෝ පාවුලතුමාගේ පොතේ තිමති වරුන්ට ලියු හසුනේ දෙවෙනි හසුනේ හතරවෙනි පරිච්ඡේදයේ දෙවෙනි වගන්තියේ මම මේ වචන කියෙව්වා. දේව වචනය දේශනා කරන්න කලටත් අකලටත් දේශනා කරන්න කලටත් අකලටත් එහි නිරතවන්න කියලා. එතකොට මෙතන ඒ ප්‍රශ්නයට මගේ මනසේ මතුවන ඒ සැකයට පිළිතුරක් උන්වහන්සේ දෙනවා. කලටත් අකලටත් අපි දෙවියන් වහන්සේගේ වචනයේ නිරත වෙන්නට ඕන. දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කරන්නට, උන්වහන්සේගේ වචනේ ජීවත් වෙන්නට, උන්වහන්සේගේ වචනේ ජීවත් කරවන්නට අන් අයට උගන්වන්නට අපි මේ අපගේ කාලයේ ශ්‍රමය අපගේ හැකියාවන් ආයෝජනය කළ යුතු බව ස්වාමින් වහන්සේ මට ඉඟි කළා මේ වචනේ තුලින්. අපි ඵල දරන්නට නම් මෙන්න මම ඔබට යතුරු කීපයක් නැත්නම් රහස් කීපයක් දේව වචනේ ආලෝකයෙන්ම ඔබ සමග බෙදා ගන්නම්. ගීතාවලියේ හරිම ලස්සන පද පෙළක් පළවෙනි ගීයේ දෙවෙනි පදයේ සිට මෙසේ කියනවා. සමිඳුන්ගේ වචනයෙහි ප්‍රීති ප්‍රමුදිත වන දිවා රෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්ත වන්නේය. ඔහු ඇලදොල අද්දර සිටුවා ඇති නියම කලට පළදරන කොළ පරවී නොයන ගසකට සමානය. ඔහු කරන සැමදේ සරුසාරවේ. අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ ඒ ඵලදායීත්වය. මම කිව්වා වගේ අප කරන දේවල් සියල්ල සරුසාර වීම තමයි අපි හැමගේම අපේක්ෂාව. එහෙමනම් එහි රහස වන්නේ මොකක්ද? ස්වාමින් වහන්සේගේ වචනයෙහි ප්‍රබුද්ධිත වෙමින් ඒ දිවාරෑ දෙකි භාවනා කරන්නට අපට උන්වහන්සේ කියා දෙනවා. එසේ කරන අයගේ ඒ ඵලදායීත්වය. එතකොට මෙතනදි කියනවා නියම කලට ඒ වගේ කෙනෙක් ඵල දරනවා ඔහුගේ ජීවිතේ සියල්ල සරුසාර වෙනවයි කියලා. බලන්න අපි නමෝමරිය කියනවා ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දා උමේ. බලන්න මරියාවන් එවන් වාසනාවක් ලැබුවේ ඒ ඵලය තමගේ කුසෙහි දරාගත්තේ ඊට පෙර ඒ වචනේ තමගේ සිත්හි නිදන් කරගත්ත නිසයි කියලා. මේ වචනේ තමගේ සිත්හි නිදන් කරගෙන ඒ ගැන නිරන්තරයෙන් මෙනෙහි කළයි කියලා ස්වාමීන් වහන්සේගේ වචනේ ලුක්තුමාගේ සුවිශේෂයේ දෙවෙනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තියෙන් අපට ප්‍රකාශ කරනවා. අපි තවදුරටත් ගියොත් මේ දෙවෙනි රහස ස්වාමීන් වහන්සේ තුල ආධ්‍යාත්මිකව ඵල දැරීමට මෙන්න අපට කියනවා. ජෙරමියා දිවස්සිවරයා 17 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ සිට හරිම ලස්සනයි ඒ වචනයත්. උන්වහන්සේ කියනවා මිනිසුන් කෙරෙහිත් මිය යන සුළු ශරීර කෙරෙහිත් නොව ස්වාමින් වහන්සේ කෙරෙහි තරයේ විශ්වාස කරන මිනිසා භාග්‍යවන්තේකි. එතකොට අපි අද සාමාන්‍ය පෙළඹවීම වෙන්නේ අපි මිනිසුන් කෙරෙහි, සම්පත් පුද්ගලයින් කෙරෙහි, ධනයේ බලයේ තියෙන අය කෙරෙහි විශ්වාස කිරීම. ඒ වගේම අපගේම සුව ශක්තිය, අපගේ ශරීරයේ, මනසේ, බුද්ධියේ ශක්තිය කෙරෙහි අපි යැපීම. එසේ නොව ස්වාමින් වහන්සේ කෙරෙහි තමාගේ පූර්ණ විශ්වාසය, බලාපොරොත්තුව, ප්‍රේමය තියෙන අයට මොකද්ද වෙන්නේ කියලා මෙන්න අපිට 8 පදේ කියනවා. ඔහු ගන්නියුරේ සිටුවා ඇති ගඟටම මුල් ඇද ඇති ගිම්හානේට කිසි බියක් නැති කොළ පරවියාමක් නැති නියඟ කාලය ගැන කරදර නැති බලන්න නොනැවති දිගටම පළදාවක් ඇති ගසක් හා සමාන වේ. අර ඉස්තර වෙලා පදේ කියනවා නියම කලට. නමුත් ඊටත් වඩා ඔබට ගිහිල්ලා කියනවා නොනවතී ඵලදරණ ගසක් බවට පත් වෙනවා. එතකොට ස්වාමින් වහන්සේගේ වචනේ තුල ඵලදරණ කෙනෙක්, උන්වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාස කරන කෙනෙක් 24 පැයක් 7 දවසක් සතියට ඵලදරණ බව තමයි අපිට මේ වචනයෙන් ප්‍රකාශ කරන්නේ. බලන්න හරිම බලගත්ු ලස්සන වචනයක් අපිට උන්වහන්සේගේ වචනේ තුලින් මනාවරණය කරනවා. අපි යමු තවදුරටත් මේ තවත් රහසක්. සෙකරියා දිවස් ප්‍රසාදිවරයාගේ පොතේ 4 පරිච්ඡේදයේ 6 වගන්ති අපිට මතක් කර දෙනවා. එතකොට මේ සෙකරියා දිවස් ප්‍රසාදිවරයාට දෙවදූතේ ස්වාමින් වහන්සේගේ දූතයා දර්ශන වෙලා කියනවා මේ සෙරුබාබෙල් නැමැති රජට ප්‍රකාශ කරන්නට කියලා මේ පොරොන්දුව දානය කරන්නට කියලා. මොකද්ද පොරොන්දුව? නුඹට ජය අත්වන්නේ සේනා බලෙන්වත් සුව ශක්තියෙන්වත් නොව මාගේ ආත්මානුභාවයෙන්ය. රජෙකුගේ ශක්තිය වන්නේ ප්‍රේමවන්තීනි තම සේනා බලයයි. නමුත් ස්වාමින් වහන්සේ කියනවා ඒ සේනා බලය කෙරෙහි විශ්වාස කරන්න එපා. තමා ප්‍රගුණ කරගත් තමාගේ ශක්තියින් කුසලතා තමාගේ බාහු දේහය ගැන විශ්වාස කරන්නට එපා. ඒ සියල්ලට වඩා මගේ ස්වාමින් වහන්සේ මේ සුද්ධ ආත්මයන්න් කෙරෙහි විශ්වාස කරන්න කියලා. 7 පදේ කියනවා විශාල කන්දක් උවත් නුඹ ඉදිරියේ සමතලා වන්නේය. බලන්න ආත්මයන්න් තුල අපි ආධ්‍යාත්මිකව ඵලදරන ආකාරය ගැන ලස්සනට අපිට ප්‍රකාශ කරනවා ගලාතිවරුන්ට ලියු හස්ුනේ 5 පරිච්ඡේදයේ 22 වගන්තිය. එහෙත් ආත්මයන්න් වහන්සේ කරුණකටගෙන ඇතිවන ප්‍රතිඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම, ආත්ම දමනේ හා මුර්දුකම යන මේවාය කියලා. එතකොට ඵල 9 ගැන ශුද්ධාත්මන මහන්සේගේ මඟ පෙන්වීම අනුව හැසිරෙන සියලු දෙනා මේ ඵල දරන බව අපට ප්‍රකාශ කරනවා. ඒක නිසා අපේ සුව ශක්තියෙන් අන් අයගේ සහයෙන් කරන්න බැරි බොහෝ දේවල් අපි ආත්මයන්න් වහන්සේ කෙරෙහි රඳා පවතිනවා නම්, උන්වහන්සේගේ දීමනා අපි ලබා ගන්නවා නම් අපට අයත් වෙන බව මේ වචනයෙන් අපිට ප්‍රකාශ කරනවා. එසේනම් අපි කිව්වා වචනේ තුල ස්වාමින් වහන්සේ කෙරෙහි ගැඹුරු විශ්වාසයක් ඇතිව ආත්මයන්න්ගේ මඟ පෙන්වීම අනුව හැසිරුණොතින් අද රම්මි තාත්තේ පුතේ දුවේ අපගේ ජීවිත ඵල දරනවා. ඇත්තෙන්ම අපි ලොකු අරගලයක යෙදෙන්නේ මේ උවදුරු සමය තුල, විශේෂයෙන්ම ආර්ථික අවපාතයකට විශාල නස්පැත්තියකට අපගේ දේශය ඇද වැටිලා තිබෙනා වූ මෙවන් අභාග්‍ය සම්පන්න කාලයක් තුල අපි ඊටාම දුෂ්කර උවදුරු සමයක් තුල අපි ජීවත් වෙන්නේ. ඒ වගේම යක්ෂයාගේ, ලෝකයාගේ, මාංශයාගේ ග්‍රහණයට හසු වෙලා අපි ආධ්‍යාත්මික ලොකු අරගලයක යෙදෙන නපුරා සමග පොරබදින කුරිරු සටනක යෙදෙන කාලයක් මේක. ස්වාමින් වහන්සේත් එසේම නපුරා සමග සටන් කළා. විශේෂයෙන්ම ලුක්තුමාගේ සුවිශේෂයේ 4 පරිච්ඡේදයේ 1, 2 වගන්තිවලදී අපිට ප්‍රකාශ කරනවා ජේසුස් ස්වාමින් වහන්සේ ශුද්ධාත්මයන්න්ගෙන් පූර්ණව ජොර්දානෙන් ආපසු ආවිට ආත්මයන්න් වහන්සේ විසින් උන්වහන්සේ පාලුකරයට ගෙන යනු ලැබූසේක. එතකොට ශුද්ධාත්මයන්න් වහන්සේට ජේසුස් ස්වාමින් වහන්සේ ඉඩ දුන්නා උන්වහන්සේව රැගෙන යන්නට ඒ පාලුකරයට, ඒ මහා මෙහෙවරට, ඒ ප්‍රසිද්ධ ජීවිතයට සූදානම් කිරීම සඳහා. මෙහිදී දින 40 මුළුල්ලේ උන්වහන්සේ පරීක්ෂා කරනු ලැබූසේක. එතකොට දින 40 පුරාම, ඒ අවසාන මොහොතේදී පමණක් නෙවෙයි, ලුක්තුමා ප්‍රකාශ කරනවා දින 40 පුරාම යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලැබුවා. ප්‍රේමන්තේනි, යක්ෂයා අපි කියනවා පුදුම යකෙක් කියලා. මේ යක්ෂයා අපි ළඟට එන්නේ එදා ජේසු ළඟට ආවෙත් අනාරාධිතවයි. ශුද්ධාත්මනන්ව කැඳවගෙන ඒ පාලුකරට යන ජේසු මෙන්න අනාරාධිතව යක්ෂයාත් ඇවිල්ලා මුළු කාලය ඇතුළතදීම යක්ෂයා පරීක්ෂා කරනවා ස්වාමින් වහන්සේව. ඒක අපිට සසඳන්නට පුළුවන් මම බොහෝ විට කියන කතාවක් තමයි මල් පැලේ වල් පැලේ කතාව. බලන්න අපේ අම්මලා අපේ ගෑනු අය මල් පෝච්චියක් අරගෙන ඒකට පෝර දාලා වතුර දාලා අපි රෝස පැලයක් හිටවනවා. මේ එක මල් පැලයක් හිටවපුවම මෙන්න තව සති දෙකක් යද්දි වල් පැල ගොඩක්. මල් පැල එකයි වල් පැල ගොඩයි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ රසයේ උරාගෙන මේ මල් පැලේටත් වඩා ඒ වල් පැල රාශියක් ඉබේම වැඩිලා අර මල් පැලේ දුර්වල වෙලා අනිත් ඒවා මනවින් පෝෂණය වෙලා. මේක තමයි ඇත්ත, මේක තමයි සත්‍ය. අපි මේ කාලය තුලදී අපේ දුගුණ නසන්නට උත්සාහ කරද්දී, අපි සුගුණ වඩන්නට උත්සාහ කරද්දී, අපි මොනතරම් සටනක අපි කොපමණ අමාරු අත්දැකීමකට මේ කාලේ ළඟා වෙනවද කියලා ඔබයි මමයි දන්නවා ප්‍රේමවන්තේනි. එනිසා අපි මේ ස්වාමින් වහන්සේට මේ පරීක්ෂා ජයගන්නට පුළුවන් වුණේ කුමක් නිසාද? ශුද්ධාත්මනන් වහන්සේ එතන හිටියා. නිරාහාරයෙන් උන්වහන්සේ ගත කළා. ගැඹුරු යාඥාවක යෙදුණා. දේව වචනේ මෙනෙහි කළා. අන්න ඒ නිසා තමයි යක්ෂයාගේ පරීක්ෂාවන් ජයගන්නට මේ වචනේ නැමැති දෙමුහත් කඩුව පාවිච්චි කරලා නපුරාව පරාජය කරන්නට යේසු ස්වාමින් වහන්සේට පුළුවන් වුණේ. අවසාන වශයෙන් මේ පළදැරීම කොයි ආකාරයෙන් සිදුවේ යුතුද කියන එක සුද්ධ වූ ජාන්තුමාගේ සුවිශේෂී 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය එපමණක් නොව 4, 5, 7, 8 කියන ඒ වගන්ති වලින් අපට මනවින් පැහැදිලි වෙනවා. මිදිවැල මමය, ඔබ එහි අතුය. යමෙක් මා තුල සිටින්නේද, මම ඔහු තුල සිටිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මන්ද මගෙන් වෙන්ව කිසිවක් කරන්නට ඔබට නොහැකිය. මෙහා සමානම පදයක් තමයි 4 වෙනි පදේ. මා තුල සිටින්න මමද ඔබ තුල සිටිමි. අත්ත මිදිවැලට යාවි නැත්නම් වෙන්ව ඵල දරන්නට ඊට නොහැකිසේ. ඔබ මාහා ඒකාබද්ද නොවන්නහුනම් ඵල දැරීමට ඔබට නොහැකිය. ඔබ මා තුල සිටින්නහුනම් මාගේ වචනය ඔබ තුල පවතිනම් ඔබ කැමති දෙයක් ඉල්ලන්න ඔබට දෙනු ලැබේ. එසේනම් ස්වාමින් වහන්සේහා එකට බද්ධ වුණොත් උන්වහන්සේ හා උන්වහන්සේ තුල ජීවත් වුණොත් පමණයි අපට සැබවින් ඵල දරන්නට පුළුවන්. එතකොට එසේ අපි ඵල දැරුවොතින් තමයි 8 වෙනි පදයට අනුව කියන්නේ පියාණන් වහන්සේව මහිමේට අපට පමුණුවනු ලබන්නට පුළුවන් වන්නේ. මාගේ පියාණන් වහන්සේ මහිමේට පමුණුවනු ලබන්නේ ඔබ බොහෝසේ ඵල ධර්මින් මාගේ ශ්‍රාවකීන් වීමෙන්ය. එමනම් ප්‍රේමන්තිනි, අපි දවස් 20ක් මෙසේ පැමිණ තිබෙනවා. මේ ධර්ම විවේකයේ 40 දින ධර්ම විවේකයේ මේ පාලුකර අත්දැකීමේ, එහෙමනම් අපට මේ වචනේ ආලෝකයෙන් මේ වෙද්දි වැටහෙනවා ඇති, අපි ඇත්තෙන්ම ඵල දරන කිතුණුවන් නෙමෙයි, කිස්තු ශ්‍රාවකයන් නෙමෙයි කියලා. අප තුළ බොහෝ විට ආධ්‍යාත්මික වඳ භාවයක් අපි අත්දකිනවා. වඳ භාවයක් කියන්නේ විවාහ ජීවිතයක් තුළ දරුපලක් නොමැති අය වඳයි කියලා අපි කියනවා. බොහෝ විට කිතුණු අපිත් වඳයි, ආධ්‍යාත්මිකව බොහෝ විට අපි ඵල දරන්නේ නැහැ. එමනම් මේ කාලය තුලදී මා සිටිනා තැන සිට මා සිටිය යුතු තැනට සංක්‍රමණයක් වීමට ගමනක් පසු කර යාමට මේ බබෑ අරුතවන්නේ ඒ බැවින් අපි සිටිනා තැනින් සිටිය යුතු තැනට වෙනස් වීමක් කළ යුතුයි ප්‍රේමන්තේනි. එහෙමනම් මේ ප්‍රසාද ජනක කාලය තුලදී අපි ඒ ගමන සැබෑ ඵලදැරීමක් කරන්නට අදිෂ්ඨාන කරගනිමු. අවසාන වශයෙන් අපි කිව්වා මේ අර මැදිහත් වීම කරනවා මේ උයන් ගොව්වා. අපටත් මේ මොහොතේ අප දේශයේ ඇද වැටී තිබෙනා මේ කාලකන්ණි තත්වයේ අපගේ දේශපාලන නායකත්වයේ පාපයේ ශාපයේ අපි සියලු දෙනාම අද භුක්ති විඳින්මින් තිබෙනා මේ අභාග්‍ය සම්පන්න කාලය තුල අපිට ස්වාමින් වහන්සේ බලගත් මැදිහත් වීමක් කරන්නට ඉල්ලා සිටිනවා. එසේනම් දෙක වංශාවලියේ 7:14 වගන්තිය උන්වහන්සේ අපිට මෙසේ ප්‍රකාශ කරනවා. මාගේ නාමයේ දරන මාගේ සෙනග බගෑපත් වී යාඥා කර මා සොයා තමන්ගේ නපුරු මාර්ග අත්හැරියොත් මම ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාඥා අසා ඔවුන්ගේ පව් කමා කර ඔවුන්ගේ දේශය සුවපත් කරන්නෙමි. හරිම බලගත් පොරොන්දුවක් උන්වහන්සේ දෙන්නේ. එහෙමනම් කිතුණු අපට ලොකු භූමිකාවක් තියෙනවා. උන්වහන්සේගේ නාමයේ දරන කිතුණු අපි සුළුතරයක් වුණත් අපිට පුළුවන් මේ දේශයට සුවය අත්පත් කර දෙන්නට. එදා උයන් ගොව්වා මැදිහත් වුණා වගේ තව වසරක් දෙන්නට කියලා ස්වාමින් වහන්සේ අපිට දෙන්නේ අර එක සෙකන්ඩ් චාන්ස් එකක් විතරක් නෙමෙයි. උන්වහන්සේගේ දයාව, කරුණාව කොන්දේසි විරහිතව අපරිමිතව අපට ලැබෙනවා ප්‍රේමවන්තීනි. එසේනම් අපගේ භූමිකාව වෙන්නේ බගෑපත්ව පසුතැවිලි වෙලා උන්වහන්සේට යාඥා කරලා අපේ නපුරු මාර්ගවලින් මේ කාලය තුලදී අපි ඉවත් වුණොත් ස්වාමින් වහන්සේ පොරොන්දු වෙනවා අපගේ දේශයේ පව් කමා කරලා අපගේ දේශයට සුවයක් දානය කරන්නට. අපි මොහොතක් නිහඬව යාඥා කරමු. ජීවමානෝ ස්වාමිනී, අපි ඔබ වහන්සේගේ වචනේ මෙසේ මෙනෙහි කරන්නට අවස්ථාව ලබා දීම ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ඒ වගේම අපි කිතුණුවන් හැටියට ක්‍රිස්තු ශ්‍රාවකත්වයේ පළ දැරීම වෙනුවට වඳ භාවයෙන් යුක්තව අපි අන්දමන්දව ජීවත් වෙනවීම ගැන අපි කනගාටු වෙනවා. අපි පසුතැවිලි වෙනවා. අපගේ ජීවිතේ වෙනස් කරගන්නට විශේෂයෙන්ම ශුද්ධාත්මනන් වහන්සේ තුල පළ දරන්නට සුදු වූ ස්වාමිනි අපට අවශ්‍ය වරප්‍රසාදය නොමදව දානය කළ මැනව දනු සදහටත් ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ගෞරවයත් මහිමයත් වන්දනාවත් ප්‍රශංසාවත් අත්වේවා. ආමෙන්. එකම දෙවියන් කෙරෙහි මම විශ්වාස කරමි. ආසා පොළොවද පෙනෙන්න පිණිසියල්ලද මම වදාළ සියලු පතිපියාණන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ ඒක ජනත පුත්‍රයානන්ද එකම ස්වාමීන්ද වන ජේසුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ සෑම කලකටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. ඔවුන් වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මවනොලග පියාණන් වහන්සේ සමග එකම බවත් වැතිව ඔවුන් වහන්සේ වැඩ සිටිනසේක. ඔවුන් වහන්සේ හේතු කොටගෙන සියලු මවුන් ලැබුවේය. මිනිස් අපෝදෙසාද අපගැලවීම උදෙසාද ඔවුන් වහන්සේ ස්වර්ගයෙන් බැසවදාළසේක. සුදාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්‍නි මරියාවන්ගේ මිනිස් බවගෙන ඔවුන් වහන්සේ මනුෂ්‍යාව වූසේක. තවද ඔවුන් වහන්සේ අපෝදෙසා පොන්සියෝ පිලාත් යටතේ කුරුසයන ගැසනු ලැබ මරණයේ වේදනා විඳ උකුත් වී තැන්පත් කරනු ලැබූසේක. ශුද්ධලිවිලි පරිදි ඔවුන් වහන්සේ තුන්වනදා උත්තාන වූසේක. ඔවුන් වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මළුන්ද විශ්වය කරන්නට ඔවුන් වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. ඔවුන් වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැතේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සම්විධානන්ද ජීවදායක ආනන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ පියාණන්ද පුත්‍රයානන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. ඔවුන් වහන්සේ දිවසවරුන් මගින් කතා කළසේක. අපොස්තුලවරුන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි.
1: පෞකමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මළුන්ගේ නැවත නැගිටීමද මත පැමිණ සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමෙන්.
0: ස්වාමින් වහන්සේගේ වචනයට අපි සවන් දුන්නා. දැන් උන්වහන්සේ අපගේ වචනයට සවන් දීමට සූදානම්. එම නිසා බැගෑ සිතින් යුක්තව අපගේ ඉල්ලීම් උන්වහන්සේගේ පාමුල තබමු.
2: ආදර දෙවි පියාණනි, තුලාන්ත වරප්‍රසාදයන් ළඟා කර ගැනීමට අප සියලු දෙනා මෙහෙවන්නට සුදු වූ සභාවේ එඩේරිකත්වයේ දරණ සියලු දෙනාට හැකිවන පිණිසද
3: ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව.
2: ආදර දෙවි පියාණනි, සැබෑ සිත් හැරීමක් තුල තම වගකීම් නිසියාකාරයෙන් අවබෝධ කරගෙන අප රටවැසියන්ට සරණ වෙමින් ඇති නැති පරතරය තුරන් කරමින් එක ලෙස සතුටින් දිවි ගෙවීමට අවශ්‍ය පරිසරයක් සකස් කිරීමටද
3: ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව.
2: සෞබලති දෙවි සමිඳුනි, සැබෑ මනස්ථාපනයක් තුළින් ජීවිත වෙනසක් අත්දැක දෙවිඳුන් ප්‍රේමයට සාක්ෂි දරමින් විශ්වාසවන්ත කිතුණු ජීවිතයක් ගත කිරීමට අවැසි වරම් දානීය කරන පිණිසද
3: ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව.
2: ආදර දෙවි පියාණනි, මෙම දිව්‍ය පූජා යාගය විකාශය කිරීම සඳහා බැතිබර දායකත්වය සපයන අය සහ එම පවුල්වල සියලු දෙනාද ඔබ වහන්සේගේ වරම් සහ වරප්‍රසාදයන්ගෙන් පූර්ණ කරන පිණිසද
3: ස්වාමී අප කරන යාඥා සවදාල මැනව.
0: ඉල්ලන්න ඔබට ලැබින්නේ ස්වයන් ඔබට සම්බවන්නේ තට්ටු කරන්න ඔබට අරිනු ලබන්නේ අය වදාලා වූ ස්වාමිනි, ඔබ වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් බලාපොරොත්තු වෙන හා ප්‍රේමයෙන් ඉතුරුව ඔබගේ දරුවන් ඔබගේ පාමුල තැබූ මේ යාඥාවලට සවන් දී වදාළ මැනව ඔබ වහන්සේ සදහටම වැජබිනිසේක රජකම් කරන සේක.
3: ආමෙන්.
0: ලෝකාග්‍ර දෙවි ස්වාමිනි, අප ඔබට පුදන මේ පූපේ ඔබගේ මහත් දැනු ලබා ගත් හේඳ පොළවේ සරුසාරයෙන් සාමනුෂ්‍ය ශ්‍රමයෙන් සෑදුණු හේඳ අප සඳහා ජීවනදායක පූපේ බවට පත්වන හේඳ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.
3: තෙරුවන් වහන්සේට සදා ප්‍රශංසා වේවා.
0: ලෝකාග්‍ර දෙවි ස්වාමිනි, අප ඔබට පුදන මේ මිදිස ඔබගේ මහත් දැනු අප ලබා ගත් හේඳ මිදිවැලේ පළදාවෙන්ද මනුෂ්‍ය ශ්‍රමයෙන්ද සෑදුණු හේඳ අපි සඳහා ආත්මික පාණේ බාට පත්වන හේඳ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.
3: දිව්‍යන් වහන්සේට සදා ප්‍රශංසා වේවා.
0: සහෝදරනි මාත්‍යබත් ස්වාමින් වහන්සේට පුද දෙනමේ මෙයාගේ උන්වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න.
3: ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් වන සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ වූ සභාවට ප්‍රයෝජනවත් සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා.
0: දෙවි ස්වාමිනි, මේ ආගේ මගින් අප කෙරෙහි පැහැදී අප පව්කමා කරන මෙන් ඔබගෙන් ඉල්ලා සිටින අපට අපගේ සහෝදරයන්ගේ වැරදි කමා කිරීමටද පිහිට වූ මැනව ඔබ වහන්සේ සදහටම වැජඹෙන සේක රජකම් කරන සේක.
3: ආමෙන්.
0: ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා.
3: ඔබ සමගද වනසේක්වා.
0: ඔබගේ සිත් යොමු කරන්න.
3: ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු.
0: අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු.
3: ඒ යෝග්‍ය උද යුතුද ක්‍රියාවකි.
0: පරිශුද්ධ පියාණනි, සියලු බල සදාන්තන දෙවියනි, අප ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කල්ලිද සෑම තැන්නේද අපි වහන්සේට තුති බෙදීම සැබවින්ම යෝග්‍ය යුතුයේ සාධාරණීය ගැලවීම දායකය. ඔවුන් වහන්සේ ඒ සමරිතානු වනිතාවන්ගෙන් පානය කිරීමට ජලය ඉල්ලමින් ඇය තුළ විශ්වාසයේ ආලෝකයේ බිහි කළසේක. ඇය තුළ විශ්වාසයේ ජනිත කිරීමට උන්වහන්සේ තුළ වූ පිපාසය මගින් ඔබ වහන්සේගේ ප්‍රේමයේ ගින්නෙන් ඇගේ හදවත් දැල් වූසේක. එයින් සුද්ධ වූ සුරදූතයින්ද ස්වර්ගවාසීන්ද සමග අපිදු මෙසේ එක්වෙමු.

0: जय श्री वेवा।
1: इसे स्वामिनी ओब सबबिन्म सुविशुद्धे सिलु सुविशुद्धतावे उल्पत बोहांसे में एहिन बोहांसे के आत्मेनंगे अनुभावेन मे पांडु परिशुद्धवत करन में नपियाई दिब अपे से अदुने में पांडु अपुदेसा अपे स्वामिन वन जेसुस क्रिस्तुन महांसे के श्री शरीरया श्री रुधिरया बावट पत्वनु संदहाय उन्वहांसे दुख सहित मरणेट सिय कैमेत्तेन කැමැත්තෙන් පවරා දීමට පෙර පුපේ රගෙන වහන්සේට තුති පුදා ඒ කඩා මෙසේ කීමින් සිය ශ්‍රාවකෙන්ට දුන්සේක ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි රාත්‍රී භෝජනයේ වැළඳු පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා මෙසේ කීමින් සිය ශ්‍රාවකෙන්ට දුන්සේක ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න සැබවින්ම මෙය අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි පෞකමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද වගුරුණු ලබන්නේ මාස්සී කිරීම පිණිස මෙය සිදු කරන්නේ

0: अपविश्वास करना भी रहस्य प्रकाश कर्म।
1: स्वामी वंश्य कुतो सेक, स्वामी वंश्य उतानु सेक, स्वामिनी वंश्य नवत वडिन सेक।
0: एहिन प्यानिनी उन्वांसगे मरण्यात् उत्तान्यात् सीपत् कर्मिन् जीवनदायक फूप्यात् गैलवीम दायक कुशलानात् अपि ओबट पुद करम। ओब हम सिटिमिन ओबट सेवे करन्नट अपसुदुसन वशयेन सैलकीम गैन अपि ओबट तुति पुदमु। ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි අවනතව ආයද සිටිමු. ස්වාමිනී මුල්ලෝෙහි පැතර පවත්නා ඔබගේ සුද වූ ස්වභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප සුදෝත්තම පියානන්ද, මැල්කම් රංජිත් නැමැති අප අගරද ගුරුතුමන්ද සකල පූජක පිරිසද සමගීම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්වන මැනව. උත්තානීය බලාපොරොත්තු ඇතුව මේ ගිය අපගේ සහෝදර සහෝදරියන්ද, ඔබගේ දයනුකම්පාව කෙරෙහි විශ්වාසයේ තබමින් නැස්නුවන් කුත් සියල්ලන්ද සීකර ඔබගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකයේ වෙතට උන් කැඳවාගත් මැනව. අප සියල්ලන්ට දයනුකම්පා කළ මැනව. භාග්‍යවත් දේමාතාවන කනිමරියාවන්ද, භාග්‍යවත් අපොස්තුලවරුන්ද, එක් එක් කාලයන්හි ඔබගේ කැමැත්ත ඉටු කළ සීල ශුද්ධවන්තයින්ද සමග අපිට සදා ජීවනයේට සහභාගී වීමට සුදුසන් කළ මැනව. තවද උන් හා සමග ඔබට ප්‍රශංසා කිරීමටද, ඔබගේ මහිමය වර්ණනා කිරීමටද ඔබගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද, උන්වහන්සේ සමගද, උන්වහන්සේ කෙරෙහිද සියලු බලතේ දෙවි පියාණනි, ශුද්ධාත්මයන් හා සමග එක්වඩ වසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත්

0: ස්වාමින් වහන්සේම ඉගැන් වූ යාඥාවෙන් අපි පියාණන් වහන්සේට මෙසේ ප්‍රශංසා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන්නට වේවා. අපගේ දිනදා භෝජනය දාන කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප ක්ෂමා කරන්නාක් මෙන්. අපගේ වැරදිද ක්ෂමා කළ මැනව පාප අවස්ථාවට අසු වීමට අප නිරුණදී අයහපතින් අපමුදාගත මැනව.
1: ස්වාමිනී සියලු හැපතින් අපමුදාලන මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමයේ සතුට උදා කරන මෙන්ද අපි ආයිදිමු. එවිට ඔබගේ කරුණාවර පීට ලැබ නිරතුරු පාපෙන් මිදී සෑම කරදර ප්‍රශ්න වේදනා පාප පරීක්ෂා ජීවිත අභියෝග හා විශේෂයෙන්ම අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු.
2: රාජ්‍යයද බලයද මහිමයද සදාටම වහන්සේගේ.
1: සාමය ඔබ සමග තබා යමී මාගේ සාමය ඔබට දෙමී. සුකී ශ්‍රාවකී නමතව දාළ වහන්සේ අපගේ පාපයන් උත්කා ඔබගේ සභාවේ විශ්වාසය සලකා ඔබගේ කැමැත්ත පරිදිම සභාවට සාමයත් සමගියත් දානය කරන්නට කරුණා කළ මැනව ඔබ සදහටම වැජබිනිසේක රජකම් කරන සේක. ස්වාමින් වහන්සේගේ සාමය හා සමාදානය ඔබ සමග පවතිවා.
2: ඔබ සමගද පවතිවා.
1: අපි එකිනෙකාට සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින
2: දේවාචාරක යන්නේ

0: api yajna karamu. Devi samiduni me prasada nidahaneta haulvima tulin obohansege kamava pilabagatimu. Samenha ekamutu kamin apasama ekkalamenava. Nikide apaswaminvana Jesus Christun vahanse udesamala beva.
1: Amen.
0: Swamin vahanse obasamagavana sekwa.
1: Obasamagadavana sekwa.
0: Sarabaldari de mahotmayananvana. Pyanoda, putrayanoda, shuddhatmayanoda. Obasil dina ashirvadakara arakshakarana sekwa.
1: Amen.
0: Yana samenha premin yutuva jivatvanna.
1: Devyan vahanseta sosraveva.
0: Me divya puja yage obavita gene ema sandaha betibara dayakatve pidu isilu dinatat yage paul vala silu dinatat apage hadapiri krutavedithwe pudena athara ayata swaminwansage aashirwade bahulava api prarthana karana e samagama oba sitina tanasita mema nalikawa magin අප පැවැත්වුවේම දිව්‍ය පූජාවට සහභාගී වූ සියලු දෙනාටත් ස්වාමින් වහන්සේගේ ආශිර්වාදේ බහුලව ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි.
2: ඔබ ඒ සවන් දුන්නේ ගරු ජෝඩ් නික්ලස් පියතුමා විසින් තේවත්ත දෙව්මැදුරේදී පසුගිය දිනක පවත්වන ලද ඉරුදින දිව්‍ය පූජා යාගයටයි. පටිගත කළේ සුනිල් ප්‍රනන්දු. ඔබට කතා කළ මම රජිත හේරත්. ඔබ සැමට ජේසු පිහිටයි.

රස විඳින්න, සතුටු වෙන්න, විනෝද වෙන්න. අන්න එතන තමයි තියෙන වැදගත්කම. අන්නේ වැදගත්කම ගැන හිතන ඔයාට අහන්න ඕනම රේඩියෝ එකක් තමයි දිමුතු රේඩියෝ. ගීත රසය දැනෙන හැදනවක ඔබටත් එකතු වෙන්න අපි ආරාධනා කරනවා. දිමුතු රේඩියෝ.

0: බලාපොරොත්තු පොදිබැඳගෙන ජීවත් වෙන අපිට ඒ බලාපොරොත්තු අතර ජීවත් වෙනවට වඩා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන්න ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. නිරතුරුවම රැඳෙන්න අපිත් එක්ක සාර්ථක ජීවිතයකට මඟ කියන්නම් අපි දිමුතු රේඩියෝ.
1: බයිබලය නොලියවුනා නම් මේ ලෝකය මීට වඩා සුන්දර තැනක්, යහපත් තැනක් බවට පත්වෙයිද? ඒ වගේම බයිබලය කියවන්නන් සහ බයිබලය නොකියවන්නන් අතර පවතින වෙනස කුමක්ද?
2: මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතට මීළඟට ඔබට සවන් දිය හැකියි.
1: වර්තමානයේ ඉතාම සංකීර්ණ ජීවිත ගත කරන අපට ඇත්තටම බයිබලයෙන් ලබාගත හැකි මඟ පෙන්වීම කුමක්ද? අර වර්තමානයේ තරුණ තරුණියන්ගේ භාෂාවෙන් කියනවා නම් බයිබලය කියලා කියන්නේ බයිලයක්ද? එතර මේ වගේ විවිධාකාරී පැතිකඩයන් තමයි අපි මෙම සාකච්ඡා මාලාවෙන් විචාරශීලී විදිහට, ඒ වගේම ඉතා පුළුල් විදිහට, ඒ වගේම ඉතාම විද්‍යාත්මක ආකාරයෙන් සලකා බැලීමට අපේක්ෂා කරන්නේ. ඒ තුලින් අපගේ ජීවිත වඩා යහපත් කර ගැනීම, වඩා අර්ථවත් කර ගැනීම සහ වඩා ආනන්දජනක කර ගැනීමට අපි මේ සාකච්ඡා මාලාවෙන් ප්‍රයත්නයක් දරනවා. අපි හැමදෙනාගේම යහපත, අභිවෘද්ධිය සහ අධ්‍යාත්මික ප්‍රගතිය උදෙසා.
2: ඔබ ඒ සවන් දුන්නේ මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි. ඔබ සැමට ජේසු පිහිටයි.

0: දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපේ සහෘද හිතවතුන්ට තමයි මේ මතක් කිරීම. ලෝකයේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද වාසනාවක් වගේ අපි ඔබට පසක් කරන්න බොහොම ආදරෙයි. දයාව කරුණාව මෙත්සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණය කරන බලාපොරොත්තුවේ. ඒ නිසාම අපි නිරතුරුවම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳි ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනා කරනවා රැඳින් අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.
1: මීළඟට ශුද්ධ අන්තෝනි මුනිදුන්ගේ යාඥාවට ඔබට සවන් දිය හැක.
2: ආශ්චර්යමත් වූ ප්‍රාතිහාර්ය සිදු කරන්නානෙනි. ඊතා බල සම්පන්න වූ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුරේනි, ඔබ වහන්සේගේ මධ්‍යස්ථකමින් වැරදි මතවලින් ඇතිවන සියලු විපත් දුරවන්නේය. හදිසි මරණය ආරක්ෂා කරනු ලබන්නේය. යක්ෂයාගේ සියලු මායම් වලින් ගලවා ගනු ලබන්නේය. සොරා ගනු ලැබුවා වූද නැති වී ගියා වූද සියල්ල නැවතත් අයිතිකරුවන් වෙතට පුදුමාකාර ලෙස ළඟා කර දෙනු ලබන්නේය. හෘදයාංගම ප්‍රේමයෙන්ද ස්ථීර විශ්වාසයෙන්ද අද දින මම ඔබගේ සරණ පිහිට ඉල්ලා සිටීමට පැමිණියමි. ලක්ෂ සංඛ්‍යාත විශ්වාසකෙන් තම තමන්ගේ නැති වූ දේවල් ඔබ වහන්සේගේ මධ්‍යස්ථකමින් ආපසු ලබාගත් බව මම විශ්වාස කරමි. මා සන්තකෙන් ඈත් වී තිබෙන

0: නිසා මම මහත්සේ සිත් තැවලට පත්ව සිටිමි. ඔබ වහන්සේගේ මධ්‍යස්ත පිහිට උපකාරයෙන් එය මට නැවත ලබා දුන මැනව. මහත් වූ ආශ්චර්යාද්භූත සිද්ධ කරන්නා වූ ශුද්ධ වූ අන්තෝනි මුනින්ද්‍රේණි, විශ්වාසයෙන් යුක්තව මම අද දින මෙම පිහිට උපකාරයේ ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ මධ්‍යස්ත ක්‍රමින් අපගේ ඉල්ලීම් දානය කරන දෙවියන් වහන්සේට නිතර ප්‍රශංසා වේවා, වන්දනාවත් ගෞරවයත් අත් වේවා. ආමෙන්.
1: ඔබේ සවන් දුන්නේ ශුද්ධ අන්තෝනි මුනිතුන්ගේ විශේෂ ආඥාවකට.

ජීවිත ගංගාවේ හමුවෙන ගල්පර හමුවේ නොනැවති ඉදිරියට යන්නට සවිය දෙන නද විහිර දිමුතු රේඩියෝ වයි.

අපිව අහගෙන ඉන්න ආදරණීය සුහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිරණය කරන නැවුම් අධ්‍යක්ෂක. මේ අධ්‍යක්ෂක අපි ඔබට තිරණය කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම ගන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුණු නිසා. අනේ ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඳගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බල සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

පුරුත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන්න ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. നിരതുരുവും റെതിൻ അപിത്തേക്ക് സാർത്ഥക ജീവിതേക്ക് മകക്കിയ നം അപി ദിമുത്തു റേഡിയോ.

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපේ සහෘද හිතවතුන්ට තමයි මේ මතක් කිරීම. ලෝකේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්නේ බොහොම ආදරෙන්. දයාව කරුණාව මෙත් සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණය කරන බලාපොරොත්තුවේ. ඒ නිසාම අපි නිතරම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳී ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනා කරනවා රැඳෙන්න අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ. දිමුතු රේඩියෝ අහන ඔබට මේ ළඟට දේව මාතා ප්‍රාර්ථනාව සමග එක් විය හැකියි.

සවන් දෙන්නේ දිනිතු රේඩියෝ නාලිකාවටයි. ජේසුළු ඔබ ඉස්සර වෙලා. ගායනය චාල්ස් තෝමස් සමඟ නුවන් දිගසේනරත්න. ගී පද රචනය පෝල් ප්‍රනාන්දු පියතුමා. සංගීත අධ්‍යක්ෂණය ස්ටැන්ලි පීරිස්.

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕන ජීවිතය පිළිබඳව කතා කරද්දී හැමදාමත් අපි එක විදිහට ඉන්නේ නැහැ. පුංචි කාලේ ලදරුවෙක් විදිහට, ඊට පස්සේ ළමා අවදි, ඊට පස්සේ අපි එනවා අපේ තරුණ අවදියට. තරුණ අවදියෙන් පස්සේ අපි ජීවිතේ ගොඩක් දේ පසු කරමින් ආපු ගමනක කෙමෙන් කෙමෙන් අපි මැදිවියට පත්වලා, කෙමෙන් කෙමෙන් අපි මැදිවියට පත්වලා අපි යන්නේ ජීවිතේ අවසාන කාලයට. මේකට මහලුවිය කියනවා. කොහොම කෙසේ වෙතත් මේ ආපු ජීවිත ගමනේදී අපිට බොහෝ දේ හමු වෙනවා, නැති වෙනවා, එකතු වෙනවා, වෙන වෙනවා. ආපු ගමනක් තියෙනවා, යන්න වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. කොහොම වුණත් මේ ගමනාන්තය දක්වා යන ගමනේදී අපිට බොහෝ දේ එකතු කරගන්න ලැබෙනවා. පුංචි පුංචි හිත්වල මොනතරම් බලාපොරොත්තු ඇද්ද? ඒ බලාපොරොත්තු කරපින්නාගෙන බලාපොරොත්තුවක් තඹ දොයිතුවකටත් මායිම් නොකරපු ආදරණීය අම්මා තාත්තා බලාපොරොත්තු අතර දරුවන්ව තනිකරුත්

ඒක මොනතරම් අපිට ඔබට දැනෙන හදවතක් තියෙන අයට සංවේදීව දැනෙනවා ඇති. එහෙම සංවේදී ජීවිතවල ජීවිත කතාව ලියන්න එන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ

විමුතු රේඩියෝ කිතුණුගේ වැඩසටහන සඳහා ඔබටත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දී හැකිය. විමසන්න අධ්‍යක්ෂක පියතුමා විමුතු පදනම පම්බල. කතා කරන්න දුරකථන අංක 077 32 65 133 071 83 72 582.

0: රස විඳින්න, සතුට වෙන්න, විනෝද වෙන්න. අන්න එතන තමයි තියෙන වැදගත්කම. අන්නේ වැදගත්කම ගැන හිතන ඔයාට අහන්න ඕනම රේඩියෝ එකක් තමයි දිමුතු රේඩියෝ. ගීත රසය දැනෙන හැදනවක ඔබටත් එකතු වෙන්න අපි ආරාධනා කරනවා. දිමුතු රේඩියෝ
1: මීළඟට ශුද්ධ අන්තෝනි මුනිදුන්ගේ යාඥාවට ඔබට සවන් දිය හැක.
2: ආශ්චර්යමත් වූ ප්‍රාතිහාර්ය සිදු කරන්නානෙනි. ඉතා බල සම්පන්න වූ ශුද්ධ වූ අන්තෝනි මුනිද්‍රේනි, ඔබ වහන්සේගේ මධ්‍යස්ථකමින් වැරදි මතවලින් ඇතිවන සියලු විපත් දුරවන්නේය. හදිසි මරණය ආරක්ෂා කරනු ලබන්නේය. යක්ෂයාගේ සියලු මායම් වලින් ගලවා ගනු ලබන්නේය. සොරා ගනු ලැබුවා වූද, නැති වී ගියා වූද සියල්ල නැවතත් අයිතිකරුවන් වෙතට පුදුමාකාර ලෙස ළඟා කර දෙනු ලබන්නේය. හෘදයාංගම ප්‍රේමයෙන්ද, ස්ථීර විශ්වාසයෙන්ද අද දින මම ඔබගේ සරණ පිහිට ඉල්ලා සිටීමට පැමිණියමි. ලක්ෂ සංඛ්‍යාත විශ්වාසකෙන් තම තමන්ගේ නැති වූ දේවල් ඔබ වහන්සේගේ මධ්‍යස්ථකමින් ආපසු ලබාගත් බව මම විශ්වාස කරමි. මා සන්තකෙන් ඈත් වී තිබෙන

0: නිසා මම මහත්සේ සිත් තැවලට පත්ව සිටිමි. ඔබ වහන්සේගේ මධ්‍යස්ථ පිහිට උපකාරේ එය මට නැවත ලබා දුන මැනව. මහත් වූ ආශ්චර්ය අද්භූත සිද්ධ කරන්නා වූ ශුද්ධ වූ අන්තෝනි මුනින්ද්‍රේනි, විශ්වාසයෙන් යුක්තව මම අද දින මෙම පිහිට උපකාරයේ ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ මධ්‍යස්ථ ක්‍රමින් අපගේ ඉල්ලීම් දානය කරන දෙවියන් වහන්සේට නිතර ප්‍රශංසා වේවා, වන්දනාවත් ගෞරවයත් අත් වේවා. ආමෙන්.
1: ඔබේ සවන් දුන්නේ ශුද්ධ අන්තෝනි මුනිඳුන්ගේ විශේෂ ආඥාවකටයි. ඔබ සැමට ජේසු පිහිටයි.

0: නවදිනක අරුණැල්ල තන මත පිණි දියකර හැරියේ යම් සේද දුක කඳුල දුරු කළා. පණනලට නව අරුතක් ලබා දී ගෙවන්නට මේ දිවිය සපලත්වෙන්. හදට කතා කරනා මේ හඬ දිමුතු රේඩියෝවයි.
1: රිදී බලා ගැබින් නැගෙන කුමරි කවුරුද ගී පද රචනය සහ සංගීත නිර්මාණය ගරු බර්සිලින් ජයකොඩි පියතුමා, ගීත ගායනය කල්යාණී වංචනාත සමග සේවිනි රාජපක්ෂ, නව සංගීත අධ්‍යක්ෂණය සුදත් ප්‍රියශාන්ත.

0: කතා කරන්න දුරකථන අංක 077 32 65 133
1: ඔබගේ 071
0: ඕනෑම
1: අවස්ථාවක 71
0: 500 ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 077 32 65 133 071 83 71 500

උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 077 3265 133 071

බලාපොරොත්තු පොදිබැඳගෙන ජීවත් වෙන අපිට ඒ බලාපොරොත්තු අතර ජීවත් වෙනවට වඩා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන්න ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. නිරතුරුවම රැඳෙන්න අපිත් එක්ක සාර්ථක ජීවිතයකට මඟ කියන්නම් අපි දිමුතු රේඩියෝ.

0: ಈ ದೋರೆ ನಿಮಾಮಿಯ ಈ ರೀತಿ ಅಲಿಗಿಯ ಕಾಷ್ಟಕ ಊ ಮಿಹಿ ಕಾತಟ ಅಮಾದಹರ ಎದಹಲಿನಿ ಬಿಂದು ಬಿಂದು ದಹಂ ಮಿಹಿರ ಹದಪಿನ ಮೇರು ಸುವರೆ ಕರಾಯಿ ದೊರಿನ್ ದೊರ ಪತರುವ ಪಹಾನ್ ಕರನ ಹದ ಮಂಡಲ ಕಾನ್ಕಾಲು ರಸ ಗಂಗುಲ ಓ ಏ ವಿನಕಪ್ನವ ಒಬ್ಬ ದಿನತ್ ರೇಡಿಯೋವ
1: ನಿರ್ಮಾಣ සුමී මෑණියන්ගේ බැතිය මුළුලව පතල කිරීම අරමුණු කරගෙනය. අභිරහස්‍යමය රෝස කුසුමී මෑණියන්ගේ නුවාණය ඉමිහිරි ගීතිකා සහ යාඥාවලින් කඩු සතකින් පසාරු කරන ලද අප පෙම්බර මෑණියන්ගේ නිර්මල හෘදයට සැනසීම ලබා දීමට පවත්වනු ලබන භක්ති අභ්‍යාසයන් සඳහා පිටිවහලක් වනු ඇත. ගීත ගායනය සුදත් ප්‍රියශාන්ත ශ්‍රී ලාල් ප්‍රනාන්දු සමග මොරිස් සොයිසා. සංගීතය මෙහෙවීම සුදත් ප්‍රියශාන්ත. වාදන සහය සුදත් ප්‍රියශාන්ත දිනේශ් ප්‍රනාන්දු සමග එසිත් ප්‍රභාත් ප්‍රනාන්දු. පටිගත කිරීම සහ සංස්කරණය සුනිල් ප්‍රනාන්දු සුපූත ශබ්දාගාරය පම්බල.

ඉදෝරේ නිමාවිය. ඉරිතැලී ගිය කාෂ්ටක ඌ මිහි කතට අමාදහර ඇද හැලිනි බිඳුව බිඳුව. දහම් මිහිර හද පිනා මේරු සුවරෙක් කරයි දොරින් දොර පතුරුවා. පහන් කරන හද මඬල කන්කළු රස ගඟුල. ඕ ඒ වෙනකක් නොව ඔබ දිමුතු රේඩියෝව.

0: ආදරය නැමැති සමීකරණය හමුවේ සියලු ප්‍රශ්න විසඳා ගත හැකිය. විද්වත් ජෝන් නෑෂ් එහෙම කියනවා. ආදරේ හොඳම සමීකරණය. හොඳ මොසුව. ජේසුතුමා තමයි ප්‍රේමේ පරමාදර්ශය. ලුණු ආහාරය රස ගන්වනසේ දියවි වැයවි. ඕ එන්න දසත විසිරී සිටින ආදරයෙන් පිරුණු ඔබේ හැකියාව මුහු කරන්න. අපත් සමග එක්වන්න ආදරේ බෙදන්නට මේ දිමුතු රේඩියෝයි.
1: සුබ අස්න ශුද්ධවර මතෙව් තුමන් විසිනි. මතෙව් 1. ආබ්‍රහම්ගේද දාවිද්ගේද පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වංශාවලිය මෙසේය. ආබ්‍රහම්ට දාව ඊසාක්ද, ඊසාක්ට දාව ජාකොබ්ද, ජාකොබ්ට දාව ජුදා සහ ඔහුගේ සහෝදරයෝද උපන්හ. ජුදාට දාව තාමාර්ගෙන් පෙරෙෂ් හා ශෙරාද, පෙරෙෂ්ට දාව හෙස්රෝන්ද, හෙස්රෝන්ට දාව ආරාම්ද, ආරාම්ට දාව අමිනාදාබ්ද, අමිනාදාබ්ට දාව නාෂොන්ද, නාෂොන්ට දාව සල්මොන්ද, සල්මොන්ට දාව රාහබ්ගෙන් බෝවාස්ද, බෝවාස්ට දාව රූත්ගෙන් ඕබෙද්ද, ඕබෙත්ට දාව ජෙස්සේද, ජෙස්සේට දාව දාවිත් රජද උපන්නෝය. දාවිත් රජුට දාව උරියාගේ භාර්යාව වී සිටි ස්ත්‍රියගෙන් සලමොන්ද, සලමොන්ට දාව රෙහොබෝවම්ද, රෙහොබෝවම්ට දාව අබියාද, අබියාට දාව ආසබ්ද, ආසබ්ට දාව ජෙහොෂාපාද්ද, ජෙහොෂාපාට්ට දාව ජෝරාම්ද, ජෝරාම්ට දාව උෂ්‍යාද, උෂ්‍යාට දාව ජෝතාම්ද, ජෝතාම්ට දාව ආහස්ද, ආහස්ට දාව හෙසකියාද, හෙසකියාට දාව මනස්සේද, මනස්සේට දාව ආමොස්ද, ආමොස්ට දාව ජෝසියාද. බබිලෝනියට විප්‍රවාස ගතවීම සිදු වූ මේ කාලයේදී ජෝසියාට දාව ජෙකොනියාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය. බබිලෝනියේ විප්‍රවාසයෙන් පසු ජෙකොනියාට දාව ෂෙල්තියෙල්ද, ෂෙල්තියෙල්ට දාව සෙරුබාබෙල්ද, සෙරුබාබෙල්ට දාව අබියුද්ද, අබියුද්ට දාව එලියාකිම්ද, එලියාකිම්ට දාව ආශෝර්ද, ආශෝර්ට දාව සාදුක්ද, සාදුක්ට දාව ආකීම්ද, ආකීම්ට දාව එලියුද්ද, එලියුද්ට දාව එලයාසර්ද, එලයාසර්ට දාව මත්තාන්ද, මත්තාන්ට දාව ජාකොබ්ද, ජාකොබ්ට දාව මරියතුමීගේ පුරුෂයා වූ ජෝසෙප්ද උපන්නෝය. මරියතුමීගෙන් ක්‍රිස්තුස් නම් වූ ජේසුස් වහන්සේ උපන්සේක. මෙසේ ආබ්‍රහම් පටන් දාවිද් දක්වා පරම්පරා සියල්ල දස සතරකි. දාවිද් පටන් බබිලෝනියේ විප්‍රවාස ගතවීම දක්වා පරම්පරා දස සතරකි. බබිලෝනියේ විප්‍රවාස ගතවීමේ කාලයේ පටන් ක්‍රිස්තුන් වහන්සේ දක්වා පරම්පරා දස සතරකි. යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදු වූයේ මෙසේය. උන්වහන්සේගේ මෑණියන් වූ මරියතුමි ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටියදී ඔවුන් එක්වන්න පෙර සුද්ධාත්මයානන් අනුහසින් ඈ ගැප් ගෙන සිටින බව දැනගන්නා ලදී. ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසෙප් සත්පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින් රහසින් ඇය අත්හැර දමන්න සිතාගත්තේය. එහෙත් ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටියදී ස්වාමින් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී,
2: "දාවිද්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳ වන මරියා පාවා ගන්නට බිය නොවන්න. මන්ද ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයන් අනුහසිනි. ඈ පුතෙකු බිහි කරන්නේය. උන්වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතුය. මන්ද සිය සෙනග ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමා නොය."
1: කීය. මේ සියල්ල සිදු වූයේ ස්වාමින් වහන්සේ දිවසිවරයා ලවා කියවූ කීම ඉටුවන පිණිසය. එනම්,
3: "මෙන්න කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නේය. උන්වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනු ඇත"
1: යනුය. ඒ නාමයේ අර්ථය නම් "දෙවියන් වහන්සේ අප සමගය" යනුයි. ජෝසෙප් නින්දෙන් අවදි වූ විට ස්වාමින් වහන්සේගේ දූතයා ඔහුට අනකල ලෙස සිය බිරිඳ කැන්දාගෙන ගියේය. ඒත් ඇයට පුත්‍රයා ලැබෙන තුරු ඔහු ඇය සමග සහවාසයේ නොයෙදිනි.

අපි වහගෙන ඉන්න ආදරණීය සුවහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිළිණ කරන නැවුම් අත්දැකීමක්. මේ අත්දැකීම අපි ඔබට තිළිණ කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම ගන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුන නිසා. අනේ ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඳගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බල සිට ක්‍රියාත්මක කරන දිමුතු

රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕන ජීවිතය පිළිබඳව කතා කරන්නේ හැමදාමත් අපි එක විදිහට ඉන්නේ නැහැ. පුංචි කාලේ ළදරුවෙක් විදිහට, ඊට පස්සේ ළමා අවදි, ඊට පස්සේ අපි එනවා අපේ තරුණ අවදියට. තරුණ අවදියෙන් පස්සේ අපි ජීවිතේ ගොඩක් දේ පසු කරමින් ආපු ගමනක කෙමෙන් කෙමෙන් අපි මැදිවියට පත්වලා, කෙමෙන් කෙමෙන් අපි මැදිවියට පත්වලා අපි යන්නේ ජීවිතේ අවසාන කාලයට. මේකට මහලු විය කියනවා. කොහොම කෙසේ වෙතත් මේ ආපු ජීවිත ගමනේදී අපිට බොහෝ දේ හමු වෙනවා, නැති වෙනවා, එකතු වෙනවා, වෙන වෙනවා. ආපු ගමනක් තියෙනවා, යන්න වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. කොහොම වුණත් මේ ගමනාන්තය දක්වා යන ගමනේදී අපිට බොහෝ දේ එකතු කරගන්න ලැබෙනවා. පුංචි පුංචි හිත්වල මොනතරම් බලාපොරොත්තු ඇද්ද? ඒ බලාපොරොත්තු කරපින්නාගෙන බලාපොරොත්තුවක් තඹ දොයිතුවකටත් මායිම් නොකරපු ආදරණීය අම්මා තාත්තා බලාපොරොත්තු අතර දරුවන්ව තනිකරුත්

ඒක මොනතරම් අපිට ඔබට දැනෙන හදවතක් තියෙන අයට සංවේදීව දැනෙනවා ඇති. එහෙම සංවේදී ජීවිතවල ජීවිත කතාව ලියන්න එන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

0: ආදරය නැමැති සමීකරණය හමුවේ සියලු ප්‍රශ්න විසඳාගත හැකිය. විද්වත් ජෝන් නෑෂ් එහෙම කියනවා. ආදරේ හොඳම සමීකරණය. හොඳ මොසුව. ජේසුතුමා තමයි ප්‍රේමේ පරමාදර්ශය. නුනු ආහාරය රසගන්වනසේ දියවි වැයවි. ඕ එන්න දසත විසිරී සිටින ආදරයෙන් පිරුණු ඔබේ හැකියාව මුහු කරන්න. අපත් සමග එක්වන්න ආදරේ බෙදන්නට මේ දිමුතු රේඩියෝයි.
1: නිර්මාණය කරන ලැබුවේ අභිරහස්‍යමය රෝස කුසුමී මෑණියන්ගේ බැතිය මුළුලව පතල කිරීම අරමුණු කරගෙනය. අභිරහස්‍යමය රෝස කුසුමී මෑණියන්ගේ නුවාණය ඉමිහිරි ගීතිකා සහ යාඥාවලින් කඩු සතකින් පසාරු කරන ලද අප පෙම්බර මෑණියන්ගේ නිර්මල හෘදයට සැනසීම ලබා දීමට පවත්වනු ලබන භක්ති අභ්‍යාසයන් සඳහා පිටිවහලක් වනු ඇත. ගීත ගායනය සුදත් ප්‍රියශාන්ත, ශ්‍රී ලාල් ප්‍රනාන්දු සමග මොරිස් සොයිසා. සංගීතය මෙහෙවීම සුදත් ප්‍රියශාන්ත. වාදන සහය සුදත් ප්‍රියශාන්ත, දිනේෂ් ප්‍රනාන්දු සමග එසිත් ප්‍රභාත් ප්‍රනාන්දු. පටිගත කිරීම සහ සංස්කරණය සුනිල් ප්‍රනාන්දු, සුපූත ශබ්දාගාරය පම්බල.